0: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතු වල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAF එය සැබෑ කරයි. TAF වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAF ගැන සොයා බලන්න.
1: Authorized by the Victorian Government, Melbourne.
2: Station sponsor, The World at Night. On your local station, Plenty Valley FM.

ආනන්ද හේවාරංහිඳගේ පදරචනයක් රොහණ ධර්මකීර්තිගේ සංගීතයට ඉද ගායනා කළේ මෙල්බන් නුවරින් ශිරෝමා ප්‍රනන්දු. සුබ සන්ධ්‍යාවක්. අද සැතැම්බර් මාසේ 28 වෙනිදා. සුපුරුදු සෙනෙහසින් එවගේම සුපුරුදු ලෙංගතුකමින් ඔන්න අපි අදත්තාව ඔබව සොයාගෙන FM තරංගමාලා 88.6න් වගේම අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන් ඒ ස්වර්ණ FM අරගෙන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ඉඳලා මහද්වීප 6කටම රටවල් 70කට ආදරයෙන් තිළිණ කරන ස්වර්ණමය හඬ ස්වර්ණ FM අදත් වෙනදා වගේමයි උපන් බිමේ උණුහුම ඔබට ඒ විදිහටම තිළිණ කරන්නට අදත් අපි සියල්ලෝම සූදානමින් ඉන්නවා ආණ්ඩුවට වසර දෙකක් ගෙවී ගිය කල ඒ ගැන කතා කරන්නටත් අද අපි සූදානම් එවිතරක් නොවේ දිනෙන් දින උණුසුම් වෙන ශ්‍රී ලංකේ දේශපාලනයේ අලුත්ම තතුවිත්ති ඔබට යාවත්කරණය කරන්නටත් අපේ සෝදානමක් තිබෙනවා මෙල්බන් නගරයේ සිද්ධ වෙන දේ පිළිබඳවත් අද රෑ අපි ඔබ සමග කතා කරනවා ඔබ හදවතේ රාව ප්‍රතිරාව නැංගෝ ගිසමුච්චේකුත් වැඩසටහන වර්ණවත් කරන්නට අදත් අපි වෙනදා වගේම තෝරාගෙන තිබෙනවා 94.42111 ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ දුරකථන අංකය වෙනද වගේම අදත් අපි ඔබට විවෘත කරන්නේ මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා විතරක් නොවේ චෝදනා මේ සියල්ලටම සහෘද ආරාධනාව එන්න රැඳෙන්න අපස් සමග මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම ආදරයෙන් සෙනෙහසෙන් ස්වර්ණ FM සමගින් මෙල්බන් ඉඳලා මහද්වීප 5කට රටවල් 70කට ස්වර්ණ FM

0: streaming live all day, every day at pvfm.org.au.
1: වෙලා මතක් කරනනම් රෑ 8යි විනාඩි 10යි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව. මේ වෙලාවේ අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය අසන්නන් සියලුම දෙනා ඉතාමත්ම ආදරයෙන් අපි මතක් කරනවා. ජපානයේ ඉන්න අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසින් මතක් කරන ගමන්ම දකුණු කොරියාව ඒ වගේම පිලිපීනය සිංගප්පූරුවේ ඉන්න අපේ ආදරණීය හිතවතුනුත් අපි මේ වෙලාවේ ඉතාමත්ම සෙනෙහසින් මතක් කරන්නේ. ලංකාවේ ඉන්න අපේ ආදරණීය හිතවතුන් තායිලන්තය ඒ වගේම මැලේසියාවේ ඉන්න ආදරණීය හිතවතුන් ඉන්දුනීසියාවේ ඉන්න අපේ ආදරණීය හිතවතුන් නවසීලන්තයෙන් අපිත් එක්ක එකතු වෙන සියලුම දෙනා අයිබන් කියලා පිළිගන්නවා. උපන් මෞබිමටත් යනවා ලංකාවේ ඉඳලා බොහෝ පිරිසක් අද අපිත් එක්ක එකතු වෙනවා. අපි ඔබටත් අයිබන් කියලා කියනවා. ඒ වගේම මැද පෙරදිගින්න ආදරණීය හිතවතුන් සියලුම දෙනා අදත් වෙනදා වගේම මතක් කරන්නේ හරිම ආදරයෙන්. ඔබටත් සුබ දවසක්. ආසියානු මහද්වීපයේ සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දකුණු අප්‍රිකානු රටවල් ඒ වගේම මධ්‍යම අප්‍රිකානු රටවල් සහ අප්‍රිකානු මහද්වීපයේ ආදරණීය සියලුම හිතවතුන් අපි ඔබවත් ඉතාමත්ම සෙනෙහසින් මතක් කරන්නේ යුරෝපා මහද්වීපයටත් ගොඩවදින ගමන්මයි. ලතින් ඇමරිකානු රටවල් ඉන්න ආදරණීය හිතවතුනි ඔබටත් ආයිබෝවන්. ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව ඇතුළු රටවල් ඉන්න ආදරණීය හිතවතුන් සියලුම දෙනා අපි වෙනදා වගේම අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා. පුරා හෝරා දෙකක් සතුටින් වගේම සෙනෙහසින් අපි අදත් ගත කරනවා. 94.42111 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය වෙනදා වගේමයි. ඔන්න ඔබට පුළුවන් අපිට කතා කරන්න. කතා කරලා ඔබේ අදහස් යෝජනා චෝදනා මේ සියල්ලම අපට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපිට තිබෙනවා දුරකථන අංකයක් SMS ඔබට එවන්නට පුළුවන් 0468277886 0468277886.

0: මහිතන මෙහෙමයි අපේ ලාංකික සංජායන ආබාධයක් තමයි මොකක් කරේ හරි බෙදෙන්න ඕනද අපේ අය ජාති ආගම් කුල පළාත් නේද එහෙම නැත්නම් සාමාන්‍ය සිද්ධියක් අල්ලගෙන දෙකට බෙදෙනවනේ ක්‍රිකට් ගන්න බැලුවොත් එම ක්‍රිකට් ටීම් එක හොඳයි කියන කට්ටිය ඉන්නවා නරක නේද කන කවුරු හොඳයි කියන්නේ දෙකට බෙදීමක් නැහැ නමුත් සාමාන්‍යයෙන් අපේ නිකන් එක ගතියක් බෙදෙන එක කවුරු හරි දෙයක් කිව්වට පස්සේ ඒකට විරුද්ධ වෙලා ඉන්න ඉතින් ඔය මේ කලාව සම්බන්ධයෙන් කතන්දරේ මේ අදී අපි ගන්නේ මේක මං හිතන්නේ කාලයක්
1: කාලාන්තරයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්.
0: ඒ තිබුණ දෙයක්. ඒක ඉතින් අපිට එක එක විදිහට අර්ථ දක්ව ගන්න පුළුවන් පැතුම් එකක් තමයි දැන් කලාකරුවන් සමගි නිර්මාණය සඳහා යම් කිසි තමන්ගේ බුද්ධිමය දායකත්වයක් ලබලා දෙනවා. අපි දැන් ගීත සාහිත්‍යය ගත්තොත් එහෙම. ගීත සාහිත්‍ය කියන එක ගත්තොත් එහෙම ඒක ලංකාවේ කලාව ඇතුලේ එක එක දැන් නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපටි, සංගීතය වගේ ওই කලා නිර්මාණයන් අපි මේ 1 2 3 කියලා ගත්තොත් එමෙ සංගීත කලාව කියන එක තමයි ලංකාවේ උපරිම ඉහළින් තියෙන. ඉස්සර ওই 1977 ඒ වකවානුව දක්වාම චිත්‍රපටි ලොකු ප්‍රේක්ෂාගාරයක් තිබුණා. දැන් ඒක නැවත වතාවක් චිත්‍රපටි ප්‍රේක්ෂාගාරය අත්පත් කරගන්න ඉන්නවා. නමුත් සාපේක්ෂව බැලුවහම ලංකාවේ සංගීත ප්‍රසංග කලාව සංගීතය කියන එක හැම වෙලේමත්ම ඉහළ තලයක තිබුණ දෙයක්. ප්‍රසංග වලින් මුදල් ඉපවීම ඉපවීම යට සම්දර්ශන සහ ඉහළ සිට පහළට එකකින් යම් කිසි දෙකින් අර අපි කියන්නේ සම්දර්ශනයේ කඩල විකුණන මිනිසයාගේ සිට වේදිකා හදන්නාගේ සිට ගායකයා වාදකයා දක්වා යම් කිසි දෙකින් මුදල් ගලණේකුත් වෙනවා. ඉතින් ඒක හරි ජනප්‍රිය ජනප්‍රිය කලාවක් සහ හොඳ මේ මුදල් ගවසන තැනක්. ඉතින් ඒක නිසා මේක මේ මුල්වදී ඉඳන් ඒක ඕක සාමාන්‍යයෙන් ඔය කලාව කියන එක මම හිතන්නේ හැම කෙනෙක් වගේ ඕක තමන්ගේ විනෝදාස්වාදය සමයි සඳහා තමයි කරේ. දැන් අපි දන්න කාලේ අපි දැන් අද කතා කරන්නේ ගීතය ගැනනේ. සාතිශය භෞතික ගායක ගායිකා හිටිය ඒගොල්ලෝ රස්සාවල් කරනවා එක්ක ගුරුවරු එහෙම නැත්නම් වෙන කොහෙ රස්සාවක් කරන ගමන් හැන්දෑවට ගිහිල්ලා අර එක බස් එකේ නැගලා ගිහිල්ලා සින්දු කියලා නේද කාලා බීලා බෑන්ඩ් එකයි ඔක්කොම එකට ගිහිල්ලා එහෙම ඉතිහාස කතාවක් නේ තියෙන්නේ. ඊට පස්සේ ඔය කොළඹ ආශ්‍රිතව සමාජ ශාලාවල එහෙම නැත්නම් උත්සව කරපු බටහිර සංගීතය ටික වැඩිපුර ආශ්‍රය කරපු අය ඒ අය වුණත් ඔවුන් යම් කිසි විදිහකින් රස්සාවල් කරන අතරේ තමයි මේ එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර අතර කරන අතරේ තමයි මේ වැඩේ කරගෙන ගියේ. හදිසියම මේක ලෝකයේ අනිත් රටවල් වල තිබුණාට මේ බුද්ධිමය ඓතිහාසිකම කියන එක ලංකාවට මේක ටිකක් මෑත කාලේ තමයි අපිට දැනෙන්න ගත්තේ.
1: ඔව් හේතුව තමයි දැන් මේ ඊයේ පෙරේදා ඉඳලා ආයමත් වතාවක් මේ බුද්ධිමේ දේපල පනත පිළිබඳව කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. ගීතයේ අයිතිය කාටද තියෙන්නේ, ගීතයේ ගීතයක් වාදනය කරාම එහෙම නැත්නම් ගීතයක් ප්‍රචාරය කරාම එහෙම නැත්නම් ගීතයක් ගායනා කරාම ඒකේ අයිතිය මෙයාට දෙන්න ඕනේ අරයට දෙන්න ඕනේ මේ විදිහට ලොකු සංවාදයක් ඇති වෙලා තිබෙනවා. හැබැයි මේවා මේ ලංකාවට අලුත් වුණාට කණී මේවා ඔස්ට්‍රේලියාව වගේ රටවලට අලුත් නෑ. මොකද මෙහි කතෘ භාගය පිළිබඳව නීති රීති ඉතාමත්ම දැඩි. අපි මේ ගුවන් විදුලියේ වාදනය කරන හැම ගීතයකටම කතෘ භාගයක් අපි ලබා දෙනවා එක ආයතනයකට. ඒ ආයතනය මගින් ඒවා බෙදා හරිනවා. ඉතින් ඒ ක්‍රමවේදයක් තියෙනවා මෙහි. සහ මෙහි ප්‍රසංගයකට ගිහාම ඒ ගීත හැම ගීතයකටම වගේ ඒ කොපිරයිට්ස් තියෙනවා. ඒකයි බොහෝ වෙලාවට දැන් අපේ සමහරලාවට මම පෞද්ගලික දෙයක් කියන්න. දැන් අපි ප්‍රසංග මෙහෙවීමේදී අපි මුලින්ම කියනවා මේ ප්‍රසංගයේ මේ ෂෝ එකේ දේවල් වීඩියෝ කරන්න එපා කියලා. ඒතකොට වීඩියෝ කරන්න එපා කියලා කියන්නේ සමහර අය හිතනවා මේ ගායකයා කැමති නැහැ ඒක වීඩියෝ කරනවට එහෙම කියලා. එහෙම නෙමෙයි. ඒක තමයි කොපිරයිට්ස් ලෝ එක. අපි මේ ප්‍රසංගය බලන්න ගියාම මේක අපිට වීඩියෝ කරන්න බෑ. වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒක වීඩියෝ කරනවා නම් ඒ වීඩියෝ කරන මනුස්සයා එතනින් ඒ ප්‍රේක්ෂකයාව ඒ වෙලාවෙම ශාලාවෙන් ඉවත් කරනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. සහ ඔබ දැන් සිටි එකට ගියොත් එහෙම සිටි එකේ තිබෙන ඔය ගාඩන්ස් තියෙන්නේ, වික්ටෝරියා ගාඩන්ස්, එම්නත් ඇලෙක්සැන්ඩර් ගාඩන්ස් මේ වගේ එක ගිහිලා ෆොටෝ එකක් ගන්න බලන්න ප්‍රොෆෙෂනල් ගන්න බෑ. ඒවට ගෙවීමක් කරන්න ඕනේ. ඉතින් ඒ ඡායාරූපයක් ගන්න ගියත් ගෙවීමක් කරන්න ඕනේ. ඒ හැම තැනකදීම යම් ක්‍රමවේදයක් මේ රටවල හදලා තියෙනවා. හැබැයි අපිට මේක ලංකාවේ තාම අලුත් තින්දා මන් දකින්න දෙපැත්තක් බෙදාගෙන මේකට රණ්ඩු වෙනවා.
0: මෙහෙම එකක් පැතුම් දැන් වෙලා තියෙන්නේ ඉතිහාසයක් පුරාම. දැන් ඔබ ගීතයක් රචනා කරනවා, මම සංගීතය සපයනවා, ගායකයෙක් ගිහිල්ලා මේක ගායනා කරනවා. එතකොට සමහරලාට මේක මූලික අඩිතාලමේදී එහෙම නැත්නම් ඔබේ රචනයට සහ මගේ සංගීතයට ගායකයා යම් කිසි මුදලක් දීලා මේක සල්ලි වලට ඔහුගේ අයිතියට අරගෙන ඔහු ප්‍රසංග වේදිකාවේ වසර ගණනාවක් තිස්සේ ඒක ගායනා කළා

0: උදල්ල පේනවා. එතකොට අර මුල් අයිතිකාර දෙන්නට මුලින් දුන්න ගෙවීම පමණයි ඊට පස්සේ ගෙවීමක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔයක ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඇත්තටම ගීත රචකයෝ මම දැක්ක මේ මේරියන්ස් නායක නලින් පෙරේර කියන ගීත රචකයෝ ඉන්නේ ඉතාමත්ම දුක්ඛිත තත්යක කියලා. ඒ කියන්නේ සමහර ගීත රචකයෝ අපි දන්නවා එදා වෙල හොයාගන්න බැරුව මේ මේ මිනිස්සු ජීවත් වෙන්න විදිහක් නැතුව මැරිලා ගියා. සමහර ඔහුගේ ගීතවලින් පොසත් ගායකයෝ නිකන්වත් ඒ පැත්ත හැරිලා ගින අපිට නම් වශයෙන් කියන්න පුළුවන්. එහෙම එහෙම ජනප්‍රිය ගීත රචකයෝ නිර්පරාදේ ඔහුගේ ජීවිත කාලයේදී ආදායමක් නොලබා මිය ගියා. ඒ නිසා තමයි ඔය ගීතයේ අයිතිය කියන එක ගීත රචකයාට තමයි හිමි වෙන්න ඕන කියන කාරණාව දැන් මතුවෙලා තියෙන්නේ. ඉතින් ඒ අතින්
1: බැලුවා සහ සංගීතඥය
0: සංගීතඥය. එතකොට ඒක අස්සේ බැලුවා බලාගෙන ගියාම ඒක හරි. මොකද ඒ ඒ ගායකයා කියන්නේ වාහකයා. ඔයා ගීතයක් රචනා කළා මම සංගීතය සැපුවට පස්සේ ගායනා කරන්න පුළුවන් ඕනෑ කෙනෙකුට ඒක ගායනා කරන්න පුළුවන්. නමුත් අර නමුත් ඔහුට වටිනාකමක් තියෙනවා ඔහුගේ හඬ අනන්‍යතාවය නිසා. අපි නිකන් උදාහරණයක් අපි නමක් හිටිය වික්ටර් රත්නායක මහත්මයා ගත්තොත් එහෙම අපිට වික්ටර් රත්නායක මහත්මයාගෙන් ළඟින් යන්නත් පුළුවන් හඬක් තියෙන. ඒ හඬේ අපිට ඇහෙන හඬ ඒක ඒක යුනික්. නන්දාමාලිනී වගේ අයගේ ගීත දැන් මම හිතන්නේ ගායනා කරන්න එපා කියලා වාරණයක් තාලා තියෙනවා මේ මාචාරාරත්නයන්. ඉතින් හොඳයි. මොකද නන්දාමාලිනීගේ හඬට ළඟකටවත් යන්න පුළුවන් හඬක්. ජෝතිපාලක වගේ ගීත ගායනා කරන ඩුප්ලිකේට් ජෝතිපාලලා 60ටමාරක් ඉන්නවා. නමුත් අර ජෝතිගෙන් ඇහෙන ෆීල් එක අපිට එන්නේ නැහැ. ඒ නිසා ඔහුටත් ඒ හඬ අනන්‍යතාවයටත් වටිනාකමක් තියෙනවා. කාටවත් මේ ගන්න බෑ. ඒ කියන්නේ ඒක ගන්න බෑ. ඒ ඔරිජිනල් එක පුතා වෙන්න පුළුවන්, ඒ වගේ ගී ගායනාය වෙන්න පුළුවන්, ඊට වඩා හොඳින් ගායනා කරන හැය වෙන්න පුළුවන්. නමුත් සමහරවිට අර අපිට අර හඬේ තියෙන ඔරිජිනල් හඬේ තියෙන ෆීල් එක ගන්න බෑ. නිසා ඔහුටත් ඒකේ යම් කිසි දෙයකින් ක්‍රෙඩිට් එකක් යන්න ඕනේ, යම් කිසි මුදලක් යන්න ඕනේ. ඉතින් මට එච්චර ලොකු අත්දැකීමක් නැහැ මේක බෙදෙන්නේ කොහොමද කියලා. පැතුම්තුම කර අදහසක් තියෙනවා
1: මේක අපිටත් එහෙම අදහසක් නැහැ කියලා කියන්නේ. මොකද මේක තාමත් අපිට අලුත්නේ. අපිට අලුත් කියලා කියන්නේ අපි රණ්ඩු වෙනවා තමයි Facebook වල. නමුත් මේකේ හරි தත්ත්වය දැනගෙන නෙමෙයි රණ්ඩු වෙන්නේ. මම දකිනවා මෙල්බන් වල ඉන්න අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ පිරිසකුත් මේට පක්ෂව සහ විපක්ෂව අදහස් දක්වලා තිබෙනවා. නමුත් ඔවුන් සමහර විටකදී ඕස්ට්‍රේලියානු ප්‍රසංගයකට ගිහාම ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහකට හැසිරෙන්නේ. ඉතින් මම හිතනවා මේක ඉතාමත්ම හොඳයි. මේ පාර්ශවයන් දෙකම හොඳ හොඳට මේක ඉගෙනගෙන මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා අපේ ජනතාවත් දැනුවත් කරා නම් අපි හැමෝටම මේක ඉගෙන ගන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් අපි හැමෝටම දැනුවත් වෙන්න පුළුවන් දෙයක්. කණි මං හිතන්නේ මේ ප්‍රශ්නේ මුල පුරලා තියෙන්නේ දැනුවත් නොකිරීම. මේ ජනතාව ප්‍රේක්ෂකයා දැනුවත් නොකිරීම නිසා තමයි මේ ප්‍රශ්නේට දැන් ප්‍රශ්නේ වෙන එකක් අල්ලගෙන දුවන්නේ තව එකක්.
0: අනිවාර්යයෙන්ම එහෙමනේ වෙන්නේ.
1: එහෙම තමයි වෙලා තියෙන්නේ.
0: ඉතින් ඕක රජයේ මැදිහත් වෙලා නීතිය හදන්න ඕනේ. නීතිය ජනතාව දැනුවත් කරන්න ඕනේ. සහ දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් මම මේ ළඟදී ඉඳන් මේ කියන්නේ මෑත දශකයේ දිහා බැලුවොත් එහෙම අපේ ජීවිත කාලේ අපි කවදාවත් අහලා නැති ගීත. වැඩි ඕනේ නැහැ. ජනප්‍රියම ගීතයක් තියෙනවා රූකාන්ත ගුණතිලකගේ ඇස් දෙක පියා නිදා ගන්න මට බෑ කියලා. ලංකාවේ ඒක ජනප්‍රිය ගීතයක් නෙමෙයි. නමුත් ශිහාන් මීර රංග රියැලිටි ප්‍රෝග්‍රෑම් එකේ කිව්වට පස්සේ තමයි ඒකට වැලිය එකක් ආවේ. සරත් නන්දසිරි අපූර්ව කතාවක් කියනවා තමන් එක ගීතයක්. මං හිතන්නේ සුවඳ පිරුණු පුංචි කාමරේ ගැන වෙන්න ඕනේ. ඕ කියන්නේ ඕ කියන මේ කොහෙද යන හිල්ල එහෙමයි කියන්නේ. කොහෙද යන කොල්ලෙක් කියලා මේ සින්දු කිව්වා. අනේ ඊළඟ දවසේ සම මේ සින්දුව හිට් දැන් මං එක කියලා සල්ලි හොයනවා කියලා. ඉතින් සමහරලාට දැන් ඔය වාර්ණ දානවා කියලා කියනවනේ. දැන් කවර් සොන්ස් කියන්නේ දැන් කවර් කරන එක සමහර අය වෙන අයගේ ගායකයන්ගේ ගීත ගායනා කරනවා. එතකොට ඒ කවයකින් තමයි මෙහෙම ගීතයක් තියෙනවායි කියලා සමාජය දැනගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ ගායනා කරලා ඒවා යට ගිහිල්ලා තියෙන්නේ. මේ ලඟක් වෙනකොට මේ ඈත ඉතිහාසයේ ඉතාමත්ම ජනප්‍රිය වුණු සමහර ගීත තියෙනවා. ඒවා සමහරලාට ඉතින් අර නව සංගීත ආයෝජන යන එක එක තම තමන්ගේ සංකල්ප ක්‍රමවේදයන් එකතු කරාට පස්සේ අපිට නිකන් අර අපි ටිකක් පොඩ්ඩක් අපිට තියෙන අර මොකද්ද කියන අතීත කාමියත් එක්ක ජීවත් වෙන මිනිස්සුනි අපි අර හරි කැමති නෑනේ චේන්ජස් බාර ගන්න.
1: ඔව්
0: හරිද. අපිට පොඩ්ඩක් දැන් විත්‍රත්නාගේ සින්දුවක් මොකක් හරි ටිකක් වෙන බීට් එකකට ගැහුව ගමන් අපි අර හැදලා තියෙන්නේ අර අපි හැන්දෑවට නිකන් අහපු ඒ රොස්ට්‍රාන්ජයකින් අපි එළියට යනවා. එළියට ගිහිල්ලා අපෝ මේ පිස්සු කොල්ලෙක් පිස්සු කෙල්ලෙක් නෙමෙයි විකාරයන්නේ කරන්නේ කියලා. එතන නමුත් ඒ එහෙම සමහර නිර්මාණ වෙනස් වෙන්න ඕනේ. එකම දේ තමයි ඉතින් ඔබට තියෙනවා හැකියාවක් අකමැති නම් අහන්න නැතුව.
1: මම හිතන්නේ මේක වෙලා තියෙන්නේ දැන් මේ සමාජ මාධ්‍ය ඇවිල්ලා තිබෙනවා සහ අන්තර්ජාලය ඇවිල්ලා තියෙන නිසා මේ මුදලත් එක්ක තමයි මේ ඝට්ටනේ ඇති වෙලා තිබෙන්නේ.
0: දැන්
1: ඒ දවස්වලයි මේ දවස්වලයි ලොකු වෙනසක් තිබෙනවා අහසට පොළොව වගේ. ඉතින් දැන් බොහෝ වෙලාවට අපේ પરම්පරාවේ අය උත්සාහ කරනවා මේ අනුන්ගේ ගීතයක් හරි කමක් නැහැ ගායනා කරලා එහෙම නැත්නම් කව එකක් කරලා එහෙම නැත්නම් ඒක විකෘති කරලා හරි කමක් නැහැ දාලා views ටිකක් අරගෙන යම්කිසි ගානක් හොයා ගන්න. මොකද මේ මුදල් ඉපෙීමේ මාර්ගයක් බවට පත් කරයින් පස්සේ මේ සමාජ මාධ්‍ය එතන තමයි ওই ගැටලු ඇති වෙලා තිබෙන්නේ. ඒ එතකොට අර ඒ ගීතේ සැබෑ අයිතිකාරයා ඔහු තාමත් අර ඔබ අර මුලින් කිව්වා වගේ ඔහුට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ ඔහුගේ ගීතය හොරකම් කරගෙන හෝ එහෙම නැත්නම් නොදන්නවා අරගෙන වෙනස් කරලා විකෘති කරලා එහෙම නැත්නම් විකෘති නොකර ගායනා කරලා ඔහු පුදුමාකාර මුදලක් හම්බ කරනවා වෙන්න පුළුවන්. සමහර තැන්වලදී කණීමේ පෞද්ගලික අත්දැකීම් පවා තිබෙනවා. ඒ තමයි මේ ඒ ගීතයේ අයිතිකරු දන්නේ නැතුව ගීතය සමහර වෙලාවට වෙන අය අයිති කරගෙන තියෙනවා. ඉතින් එතකොට ගීතයේ අයිතිකාරයා බලනවා මේකට මොකද්ද උනේ? ඇයි කොහොමද මේක මටවත් නොකියා කවුරු හරි මේක අයිති කරගත්තේ කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. අපිටත් පෞද්ගලික ඇති වෙලා තිබෙන ප්‍රශ්න තිබෙනවා. ඔය වගේම දේවල් මේ අපි නිර්මාණය කරපු සමහර ලාවට අපි දන්නේ නැතුව වෙන අය අයිති කරගෙන අපෙන් ඉල්ලනවා මේ දඩ දඩ මට එහෙම එකක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මේ මෙන්න මේ ක්‍රමවේදේ නවත්තන්න තමයි මං හිතන විදිහට මේ අය උත්සාහ කරනවා ඇත්තේ. නමුත් පටන් ගත්ත තැනම පොඩි ප්‍රශ්නයක් ඇතිලා තිබෙනවා මිනිසුන්ගේ දැනුවත් නොකිරීම නිසා කියලා මම විශ්වාස කරනවා.
0: සාර අර මේ සාදොලිද ගීත ගන්න මුදලක් අය කරන්න ඕන කියන එක. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් ඇත්තටම මේක ඉතින් ඇත්තටම දේශපාලනිකයි අවසානයෙන් බැලුවොත් එහෙම. දැන් කියුබාවේ හවාන වලට ගිහිල්ලා ඔබ රාත්‍රී සමාජ ශාලාවකට හරි රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා අරුවොත් එහෙම ඒගොල්ලන්ගේ ඔරිජිනල් මියුසික් තමයි ඇමරිකා හොරකම් කරලා විකුණලා
1: තියෙන්නේ.
0: ඒගොල්ලන්ගේ සමහර නිර්මාණ කියුබාවේ ඒව ඇමරිකන් කාර්ය අරගෙන ඒව ඒගොල්ලන්ගේ ප්‍රසිද්ධ ගායකවලව ගායනා කරලා ඒව සමාජයේ ලෝකෙට ප්‍රචාරය කළා. බිලියන් ගණන් සල්ලි හොයලා තියෙනවා කියුබාවේ. අයිට ඒක හම්බ වෙන්නේ නැහැ. මොකද උන් අර රෙස්ට්‍රික්ටඩ් රටක් නිසා උන්ගේ නිර්මාණ වලට එහෙම ප්‍රශ්නයක් කළා තියෙනවා. නමුත් මට ඒ සමහර ගීත ඒ ඔය පොඩි පොඩි සාදෝලදී හම්බෙච්චයි කිව්වා මේවා අපේ ගීත මේ උන් අරන් ගිහිල්ලා කරනවා. ඉතින් ඒක ධනවාදී සොරා කෑම. එතකොට ඊළඟ තමයි ඔය අපේ මාක්ස් කියන කතාවක් තියෙනවා සුද්ධු සියල්ලම අවසානයේ මේ ධනවාදී නිසා විනාශ වෙලා යනවා කියලා. ඉතින් කලාව වගේ සුද්ධු මාධ්‍යයක්. ඒ කියන්නේ අතිශය පාරිශුද්ධ මාධ්‍යයන් ගීතය කියන්නේ අපේ අපිට හදවතට දැනෙන අපේ හිත සංසුන් කරන නේද? එහෙම මේ අපිව මුසපත් කරන මත් කරන සංගීතය කියන එක. එතකොට ඒක දැන් මේ ධනේශ්වර සමාජය තුළේ මුදල් ලිපීමේ මාර්ගයක් වෙලා තියෙනවා. එතකොට නිර්මාණකරණයේ හුදක් අර ප්‍රයිවට් හොස්පිටල් වලින් ඉගෙනගෙන දොස්තරලා වගේ තමයි. ඒ කියන්නේ අවසාන ඉලක්කය වෙන්නේ නිර්මාණයක් හොඳ එකක් එළියට දාන එක නෙමෙයි, මුදල් ලිපීම සඳහා කරන නිර්මාණයක්. කොහොමද මම මේක මාකට් එකට දාන්නේ? කොහොමද මම මේක YouTube එකේ ට්‍රෙන්ඩින් කරගන්නේ? එතකොට මගේ නිර්මාණගය කියන එක ඒක අදාළ වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. මම
1: මේ ඇත්තටම මේ හැමතැනම තියෙන මේ මුදල් පසුපස හඹා යාමත් එක්ක තමයි මේ ප්‍රශ්නයට මේ මතන මූලික වෙලා තියෙන්නේ.
0: ඔ මම හිතන්නේ කලාකාරයෝ කියන මිනිස්සු ඒ එහෙම මුදල් පස් වෙනවා නම් ඒක මුදල් හම්බ කරන්න ඕනේ. තමන් ජීවත් වෙන මුදල් හම්බ කරන්න ඕනේ කියන කතන්දරය. නමුත් අර මහා තණ්හාවකින් එහෙම මුදල් පස් යනවා නම් හොඳ වැඩේ කලාව නොකර ඉන්නේ.
1: මෙහෙම දෙයක් තියෙනවා කනි. දැන් අපි ආයමත් වතාවක් දැන් මේ බටහිර රටවල් වල ඉන්නකොට බටහිර රටවල් වල දැන් මේක අපිට ලංකාවට තාමත් අලුත්ින් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට ආපන ශාලාවක් කරන කෙනෙක් ඉන්න, රෙස්ටෝරන්ට් එකක් කරන කෙනෙක් කියලා කියන්න. ඒ රෙස්ටෝරන්ට් එක කරන කෙනෙක් මොන හරි කාගේ හරි මියුසික් එකක් දානවා නම් මෙහි තියෙන ආයතනයක් ඒ ආයතනයට දැනුම් දීලා ඒ ගීත තමයි දාන්න ඕනේ. මිසක දැන් අපිට ඕන ගීත දාන්න බෑ. එක්කෝ එහෙමනම් අපි ඔරිජිනල්ස් දා ගන්න ඕනේ. අපි කාගේරි වෙන ගීතයක් දානවා නම් අපි අනිවාර්යයෙන් මේ ගීතයට මේ ගෙවල තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ මේ අපිට ඔය රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට කෑම කනකොට ඇහෙන ගීත තියෙනවානේ මේ ස්පීකර් එකේ දාලා සිස්ටම් එකේ දානේම, ඒවටත් ගෙවීමක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක සාදවලටත් පොදුයි, ආපන ශාලාවලටත් පොදුයි. දැන් අපි වූල්වර්ත්ස් එහෙම නැත්නම් ඔය මේ තියෙන කෝල්ස් වගේ තැන්වලට ගිහාම ඒගොල්ලන්ටත් ඒ අපිට ඇහෙන ගීත හැම එකටම ගෙවන්න වෙනවා.
0: ඔව්, ඒගොල්ලන්ට
1: ගෙවන්න ඕනේ. ඒක නිසා තමයි ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ වෙනම channel එකක් හදාගෙන මේ ඒ විදිහට කරගෙන යන්නේ. ඉතින් මේක මේ ඔස්ට්‍රේලියාව වගේ බටහිර රටවල් වල මේක ඉතාමත්ම හොඳට මේ නියාමනය කරගෙන යනවා. නමුත් අපේ රටේ තාමත් ඒක අලුත් දෙයක් නිසා තමයි බොහෝ දෙනෙක් අඳුරේ අතපත ගන්නවා වගේ මට පේනවා. සමහර අය මේක ඕනට වඩා උලුප්පා ගන්න හදනවා. දැනුවත් කමේ අඩුපාඩුවක් කියලා තමයි මට නම් හිතේ. නොක දැනුවත් කළා නම් හරියට මිනිසු මේක පිළිගනේවි මොනවා කිව්වත් නොපිළිගන්න අයත් ඉන්නවනේ ඉතින් ඒක අය ගැන කතා කරන්න බෑ ඉතින් පිළිගන්න අයට පිළිගන්නටවත් අඩුම තරමේ මේක දැනුවත් කිරීමක් කළා නම් හොඳයි කියලා තමයි මගේ අදහස.
0: ඔව් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි දැන් දන්නා මේ යම්කිසි පිරිස් ඔය බස් වල දුම්රි වල වීදි වල මුදල් ලම්බෝ කිරීම සඳහා අනුගේ ගීත ගායනා කරනවානේ. ඒතකොට ඒගොල්ලන්ටත් ඒ වෘත්තිය මට්ටමින් ඔය වීදි ගායකයෝ කියන අයටත් ඒක අතාරින්න වෙනවා. ඊට පස්සේ තමයි ඔය සාදුල කැරොකේ සින්දු කියන සමහර දැන් ඒවට මම දැක්ක යම්කිසි ඔලුගිඩි ප්‍රමාණයක් තියෙනවා නම් මුදලක් ගෙවන්න ඕන කියලා ඒ ගීත ගායනා කරනවා කියලා. ඉතින් ඒ වගේ තැන්වලදී මේ අතරම දැන් ඔය සල්ලි ගෙවන්න කැමති නැති අය වැඩි අත කඩේ වහලා නිකන්
1: ඉන්නවා.
0: එතකොටත් පාඩුවක් වෙන්නේ ආයසරයක් කර ගායකයාට තමයි. ඒ ගායකයාට සිද්ධ වෙනවා බාත්รูම් සිංගර් කෙනෙක් වෙන්න. මොකද දැන් ඒගොල්ලෝ උනත් මේකෙදි ෆ්ලෙක්සිබල් නැත්තම් මොකද ඔය සියල්ලම රඳාපවතින ප්‍රේක්ෂකයන් අසන්න මතනේ. අසන්නා සින්දුවේ හුවි නැත්තම් ඔය මොනසේ කාට කියන්නද? ගෙදර ඉන්න පවුල ඇතුළට කියලා නිකන් ඉන්නද? තියෙන්නේ. ඒ නිසා මේ මොන හරි දෙයක් දාද්දී දෙපැත්තක් හිතන්න තියෙනවා. මම කියන්නේ දැන් මනුස්සයෙක් පාර කීයක් කර හොයාගන්න ගීතයක් ගායනා කර මං කියන්නේ සුපිරි තරු කියන ප්‍රෝග්‍රෑම්ස් වලින් හොයන මිලියන ගණන් සල්ලි හොයනව නෙමෙයි. දැන් ඒවට ගායකයන්ට ගෙවන්න ඕන කතාව වෙනයි. නමුත් පාරක සින්දුවක් කියලා හරි සාදේක සින්දුවක් කියලා හරි ආධුනික වැඩසටහන සින්දුවක් කියන මනුස්සයෙකුට හරි ඒ මනුස්සයා මරන් කන්න හදනවා නම් මං හිතන්නේ ඒක අසාධාරණයි. ඒකට ඉතින් යම් කිසි දෙකින් සාධාරණ නීති පද්ධතියක් ගේන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි බලමු හොඳ පැත්තකට කරගෙයි කියලා.
1: මේ දවස්වල සුමු මාත්‍රකව ඔකයි අපි අද දවසේ මුලින්ම කතා කරන්න උත්සාහ කරේ. අපි දේශපාලන තොරතුරු කතා කරන්න කලින් ගීතයක් අහන්නයි දැන් මේ සූදානම් වෙන්නේ.

0: 24-7, 88.6, Plenty Valley FM.
1: ඔස්ට්‍රේලියාව වෙලාව රෑ 8යි විනාඩි 37යි. අපි දැන් ලංකාවට යන්නයි සූදානම් වෙන්නේ. මතක් කිරීම රැසක් කළා ආණ්ඩුවට වසර දෙකක් ගෙවි ගිය නිසා ඒ පිළිබඳව අපි සාකච්ඡා මාලාවක් කරනවාය කියන කතාව. ගිය සති දෙකේ අපි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ඉන්න පක්ෂ නියෝජිතයන් එක්ක කතා කළා. ඉතාමත්ම සංවාදාත්මක හරාත්මක ඉතාමත්ම හොඳ සාකච්ඡා වට දෙකක් අපි පැවැත්තුවා. එක්තරා දේශපාලන පක්ෂයක් නිල නියෝජනයක් හැරෙන්නට අනි සියලුම දේශපාලන පක්ෂ අපිත් එක්ක එකතු වුණා. අපි එහිදී මතක් කිරීමක් කළා අද පටන් අපි සූදානම් වෙනවා කියලා ලංකාවට ගිහිල්ලා ලංකාවේ ඉන්න දේශපාලන පක්ෂවල නියෝජිතයන් එක්ක කතා බහ කරන්නට. ඒ සාකච්ඡා මාලාව ආරම්භ කරන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මුල්ම අවස්ථාව ලබා දෙන්නට අපි තීරණය කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් මිලින්ද රාජපක්ෂ අපේ සහෝදරයා මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙනවා. ගෙවි ගිය අවුරුදු දෙකේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන කතා කරන්න. අයිබෝන් මිලි.
2: අයිබෝන්.
1: කොහොමද ඔය පැත්තේ තොරතුරු? දැන් අවුරුදු දෙකක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ජනාධිපතිතුමා රට පුරාම ගිහිල්ලා තමන් අවුරුදු දෙකේ කරපු වැඩ පිළිබඳව ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම ඉදිරියේදී කරන්න පුළුවන් වැඩ මොනවද කියලාත් එතුමා දැනුවත් කිරීමක් කරනවා. මහා ලොකු විශාල බලාපොරොත්තු කන්දරාවක් කරපින්නාගෙන තමයි මීට අවුරුදු දෙකකට කලින් ජනාධිපති අනු කුමාර දිසානායක මහත්මයාට බලය මිනිසුන් ලබා දුන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට කොහොමද මේ ගෙවි ගිය වසර දෙක ඔබ ඇතුළු කණ්ඩායම දකින්නේ?
2: පැතු මෙතෙන්ට එන්න කලින් අපි පොදු චිත්‍රය බලන්න ඕන. අපි කොහොමද මේ අද මෙතන ඉන්න තැනට ආවේ කියලා. ඒ කියන්නේ අපි රටක් විදිහට අපි ඉතාම දුෂ්කර මාවතක ආපු රටක්. ඔබ දන්නවා 56 වෙච්ච දේවල්, 71 වෙච්ච දේවල්, 83 වෙච්ච දේවල්, 88 89 වෙච්ච දේවල්, 30 අවුරුදු යුද්ධයක වෙච්ච දේවල්, ඊට පස්සේ 2009 අපි යුද්ධ ඉවර කරපු හැටි. ඒ වගේ හරිම වී හැඩ බ්ලඩි පාත් අපි කියන්නේ නේ, ලේ වැකුණු භූමියක තමයි අපි ගමන් කරේ රටක් විදිහට. එතකොට ඒ ගමන් මග තුළ නිදහස ලබලා 76 වසරක් තුර මම මේක මීට කලිනුත් කියලා තියෙන පැතුම් අපි නිදහස ලැබෙද්දී තිබ්බ ඉස්කෝල වගේ සිය ගුණයක් ඉස්කෝල තියෙනවා දැන්. ඔව්. ඒ වගේ සිය ගුණයක් ඉස්පිරිතාල තියෙනවා දැන්. ඒ වගේ කිලෝමීටර් ලක්ෂයක් දැන් අලුතෙන් හැදිලා තියෙන ඊට වඩා නේ. අපේ දරුවෝ ඉපදෙද්දිම අපේ ආසියාවේ තියෙන අනිත් රටවල වගේ දරුවෝ ඉපදෙද්දි මැරෙන්නේ නැහැ දැන්. අපි ලෙඩ රෝගවලට මුහුණ දෙන විදිහ හරි හරි හරි අමාරුකම් මැද්දේ මේ අර්බුද සේරම මැද්දේ මේ අසාධාරණකම් සේරම මැද්දේ අපි කොහොම හරි ඉන්න හිතන රටක් හදලා තිබ්බා. අමාරු රටක්, බෝම්බ පුපුරනවානේ සේරම මැද්දේ. නමුත් මං හිතන්නේ අපි අවාසනාවන්ත ඒ එකම වෙච්ච වැදගත් දෙයක් තියෙනවා පැතුම. ඒ තමයි 2010යි 15යි අතර යුද්ධෙන් පස්සේ ලංකාවේ මධ්‍යම පාන්තිය වේගෙන් ප්‍රසාරණය වුණා. ඒ කියන්නේ යුද්ධෙන් පස්සේ ලොකු ඉකොනොමික් බූම් එකක් ආවා. ඉකොනොමික් බූම් එක ඇතුලේ අලුත් රස්සා නිර්මාණය වුණා, අලුත් ව්‍යවසායකෝ නිර්මාණ වුණා. පිටරට ගියා ඒ ලංකාවට ආවා, ලංකාවට අලුතෙන් ආයෝජන ආවා, අලුත් බිල්ඩින් හැදුණා, අලුත් රස්සා හැදුණා, ලොකු මිඩල් ක්ලාස් එකක් හැදුණා. එතකොට අපේ රට 2000 වෙනකන් තිබ්බ රට නෙමෙයි, 2010ෙන් 15න් පස්සේ ආපු රට. හරිම මේ මධ්‍යම පන්තියේ ලොකු වුණාම යාළට අවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා. පොඩි කාර් එක ලොකු කාර් එකක් කරගන්න ඕනේ, ගෙදර ලොකු ගයක් කරගන්න ඕනේ, ළමයිව ලොකු ඉස්කෝලෙකට යවන්න ඕනේ, පිටරට යන්න ඕනේ. ඉතින් අන්නේ මිඩල් ක්ලාස් නීඩ් එකත් වැඩිපුර ක්‍රියේට් වුණා. ඒ එකම තමයි ওই සේරමත් එක තමයි අපි කොවිඩ් අර්බුදයට මූණ දුන්නේ. ඉතින් කොවිඩ් අර්බුදයට මූණ දුන්නාම සමාජය ඇති වුණු ගැටුම් මොනවාද කියලා හැමෝම දන්නවා. ඒකත් එක්ක අපි ෆොරින් රිසර්ව් ක්‍රයිසිස් එකට ගියා. ඔව්, ෆොරින් රිසර්ව් ක්‍රයිසිස් එකෙන් අපි පොලිටිකල් අර්බුදයකට ගියා. ඉතින් ඒ වෙනකොට මේ රටේ මිනිස්සු වෙනස් වෙලා තිබ්බේ. පැතු මේක තමයි මතක තියන්න, ලංකාවේ මිනිස්සු ඒ කියන්නේ මිඩල් ක්ලාස් එක ලොකු වෙලා ලෝකේ පේනවා, ඇස්පිරේෂන්ස් ලොකු වෙලා, ඉවසගෙන ඉන්න අමාරුයි. එතකොට නේ කරන්ට් කැපුවා. ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ පැතුම් කරන්ට් කැපුවා කිව්වම අපි අහනවා ඉතින් මොකද කියලා. හැබැයි දැන් කරන්ට් කැපුවා කිව්වොත්ම මිනිස්සු පාරට ඇවිල්ලා ආණ්ඩුවේ කන්තෝරු වලට ගහන තරම් තරහ යනවා. මොකද හැමෝටම කරන්ට් එක තියෙනවා, හැමදේම තීරණ වෙලා තියෙන්නේ අපේ ගෙදර තියෙන ඉලෙක්ට්‍රිසිටි මත. දැන් එහෙම අවුරුදු 10ක් 15ක් අතර වෙච්ච ට්‍රාන්සිෂන් එක මේකේ. එතකොට ඒ මිනිස්සු වෙනස් වුණා. එතකොට මේ මිනිසුන්ට ගැළපෙන විදිහට පොලිටිකල් සොලියුෂන් එකක් ඉමීඩියට්ලි ප්‍රසන්ට් කරන්න බැරි වුණා අපේ ලොකු පක්ෂ දෙකට. මම ලොකු පක්ෂ කිව්වම කියන්නේ වමයි දකුණයි. ඒ කියන්නේ UNP SDB කැම්ප් එකයි අපි SLFP කැම්ප් එකටයි බැරි වුණා. ඒකට හේතුව තමයි අපේ පක්ෂ ලොකු නැව් වගේ. ලොකු නැවක් ඉස්සරහ ගල්පරයක් තිබ්බ පරියට වේගෙන් හරවන්න බෑ ඩිංගි බෝට්ටුවක් වගේ. හැබැයි ඒ වෙලාවේ අපේ මේ C එකේ තිබ්බ ඩිංගි බෝට්ටුවකුත් ඒ තමයි අනුරු කුමාර දිසානායක මහත්තයයි එතුමගේ මිතුරු කීප දෙනෙක් එකතු වෙලා මේන්ටේන් කරගෙන ගිය පක්ෂේ. ඉතින් යාලට එදා රැයට තීන්දුව අරන් ඒක ඊළඟට එතන ප්‍රොසෙස් එකෙත් වෙනසක් තිබ්බනේ. අපේ පක්ෂ හරිම ඩිමොක්‍රටික් කියන්නේ අපේ පක්ෂවල දේවල් එක්සිකියුටිව් කමිටි එකට දාන්න ඕන, පොලිටිකල් බියුරෝ එකේ ආගියු කරන්න ඕන, මන්ත්‍රීවරු බෙදෙනවා, ඇමතිවරු බෙදෙනවා, බලකඳවරු වෙනයි, දිස්ත්‍රික් වල නායකයෝ ඉන්නවා. එහෙම නැහැ ජීවිපේකට උඩින් නායකත්වය පොලිටිකල් බියුරෝ එකේ ගත්තාම උදේ වෙදි සියලු දෙනා ඒ තීන්දුව ඉන්නවා. ඉතින් යාලට පුළුවන් වුණා ඒ වෙලාවේ තිබ්බ ගතිකයන්ට වේගෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන් දේශපාලන බලවේගයක් විදිහට පිච් එක හදාගන්න සහ ඒකට කරුණු දක්වන්න. එතකොට මිනිස්සුන්ගේ තිබ්බ ලොකු පේන් එකක් මේ ෆොරින් රිසර්ව් ක්‍රයිසිස් එකෙන් ඇතිවෙච්ච ප්‍රශ්නේ හරහා ඒකට ඒගොල්ලෝ හරි නැරටිව් එකක් හදුවේ. නැරටිව් එක තමයි මේ ප්‍රශ්නේ ඇති උනේ හොරකම් කරපු හින්දා කියලා දැන් ඉන්න පාලකයෝ. එතකොට ඒ හොරකම නැති කරලා ඒ හොරකම් කරපු සල්ලි ටික ගෙනාවට පස්සේ මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා හොඳ ලස්සන නැරටිව් එකක් තිබ්බා. ඒ නැරටිව් එක දාපුවම මිනිස්සු හිටපු පේන් එක හිටපු ස්ට්‍රගල් එකත් එක්ක මොකක් හරි නැරටිව් එකක් ඒගොල්ලන්ට බිලීව් කරන්න අවශ්‍ය වෙලා තිබ්බා. ඉතින් ඒක වැඩ කරා. ඒ අනුව තමයි අපි අද දකින මේ රජය නිර්මාණය වුණේ අවුරුදු දෙකකට කලින් නොසිතූ විදිහට අනුරේ ජනාධිපතිතුමා ජනාධිපති වුණේ 50%ට අඩුයි එතුමාට ගන්න පුළුවන් ඡන්ද ගාන. ඉතින් ලංකාවේ ජනාධිපතිවරණයකට පස්සේ පුරුද්දක් විදිහට තියෙන ඊළඟ මැතිවරණෙදී අත්‍යවිශිෂ්ට ජයග්‍රහණයක් ඒ පාර්ලිමේන්තු කණ්ඩායමට කොහොමත් ලැබෙනවා. ඉතින් මේ ජයග්‍රහණයත් ජනාධිපතිතුමාට අත් ප්‍රමුඛ මාලිමාවට හිමි වුණා. ඉතින් එදාත් එහි අනුව තමයි මේ ප්‍රොසෙස් එක පටන් ගත්තේ. ඒ අනුව තමයි අපි අද මෙතෙන් ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ ලංකා ඉතිහාසයේ අද අපි ෆාස්ට් ෆෝවර්ඩ් ගිය අවුරුදු දෙක ඉවර කරලා මෙතෙන්ට ආවොත් ඇතොත් ලංකා ඉතිහාසයේ මුල් වතාවට මැතිවරණයට අවුරුදු දෙකකට පස්සේ රටේ නායකයා විධායක ජනාධිපතිවරයා ගමක් ගමක් ගානේ ගිහිලා රැස්වීම් තියලා ජනතාවට කියන්න සිද්ධ වෙලා තියෙනවා. අපි අහවල් කැබිනට් පේපර් එක දානවා, අපි අහවල් කෙනා වත්තරංගුවට ගන්නවා වගේ මේ හන්දියේ නානතන කැබිනට් ප්‍රකාශක හෝ වෙන අමාත්‍යංශ නිලධාරී කියන්න ඕන දේවල් ජනාධිපතිතුමාද රැස්වීමේ ලොකු සෙනගක් ගෙනල්ලා ආණ්ඩුවේම හයිය දාලා බස් දාලා රාජ්‍ය ආන්තරයෙන් පාවිච්චි කරලා සෙනග ගෙනල්ලා ඒ විතර නෙමෙයි Facebook එකේ live දෙන එක ස්පොන්සර් කරලා ආ දන්නවනේ live sponsor කරන එක ලොකු වියදමක් යන වැඩක්. එවලිම sponsor කරනවා. එහෙම live sponsor කරලා program එක මේ Facebook එකේ මිනිස්සුන්ට පෙන්වන කතාවක් කියලා පෙන්වන තත්වෙට ආණ්ඩුවපත් වෙලා තියෙනවා. ඒක එහෙම දේශපාලන වාතාවරණයක තමයි පැතුම් අද අපි ජීවත් වෙන්නේ. මම ඊයේ ගම්පහ ජනාධිපතිතුමාගේ මුළු කතාවම ඇහුවා. ඒ අපේ ආණ්ඩුවක නම් ඒ කතාවේ තියෙන කරුණු සාමාන්‍යයෙන් ආයතන ප්‍රධානීන් අමාත්‍යංශ වල නිලධාරීන් උපරිම වුණොත් ඒ විශේෂ බාර ඇමතිතුමා කියන්න ඕන දේවල් ඒවත් පොඩි අමාත්‍යංශයට ප්‍රෙස් එකක් ගෙනල්ලා කියවන්න ඕන දේවල් සමහර දේවල් කියන්න නැති දේවල් උදාහරණයක් විදියට තෙල් මිල පාලනය කිරීම සඳහා ආණ්ඩුව සහනාධාරයක් දෙන්න කැබිනට් පේපර් එකක් දාන එක ලංකාවේ නූතන ඉතිහාසයේ හැම අවුරුද්දකම වගේ කැබිනට් වල සිද්ධ වෙච්ච දෙයක්. ඒ ගැන කවුරුත් කියන්නේ නැහැ. ඒක ආණ්ඩුව නිකන් කරගෙන එන දේවල්. ඒක ජනාධිපතිතුමා ගම්පහ සෙනග ගෙනල්ලා රැස්වීමක් කරලා විශාල අලුතෙන් සොයාගත්ත වැඩක් වගේ කියන්නුණා. ඉතින් එවැනි තත්ත්වයක තමයි ආණ්ඩුව තියෙන්නේ, රට තියෙන්නේ, අපි ඉන්නේ. ඕක තමයි දැන් තියෙන සිටුේෂන් එක.
1: දැන් මේ වෙනකොට රටේ සාමාන්‍ය ජනතාව ඒ ගෙවි ගිය අවුරුදු දෙක දිහා කොහොමද බලන්නේ මිලින්ද? දැන් ඒ ජනතාව
2: සතුටින් ඉන්නවද? ඔව්. දැන් මෙහෙමනේ පැතුම්. මෙහෙමනේ මේක සුවිශේෂී මැතිවරණයක් නේ. ඒ කියන්නේ UMPෙන් පස්සේ SLFP එක දිනෙවුවවත් SLFP එකෙන් පස්සේ UMP දිනෙවුවවත් ඡන්දයක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන් 100%ක් හිටපු කණ්ඩායමක් 50%ක් කරපු දේශපාලන වැඩපිළිවෙලක්. ඒ සඳහා දරදිය ඇද්දේ ලංකාවේ මිඩල් ක්ලාස් එක. ඉංජිනේරුව දොස්තරලා ලෝයස්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉතින් ඒ සියලු දෙනාටම පොඩි එක්සිට් ඉතින් මේක ලේසි වැඩක් නෙමෙයි මේ ඇක්සෙප්ටන්ස් එක පැතුම් මේක මේ මේ මේ වැඩේ සම්පූර්ණයම නිර්මාණය වෙලා තියෙන්නේ ඊගෝ එකත් එක්ක කියන්නේ අපි යමක් වෙනුවෙන් සටන් කරාට පස්සේ ඒ සටන විසින්ම නැවත නැවත අපිව පාවා දෙමින් අපිව විහිළුවකට ලක් කරමින් තියෙද්දි අපි හැම වෙලේම පොඩි රිසර්වේෂන් එකක් ගන්නවා මිනිස්සු විදිහට අපි පොඩි විශ්වාසයක ඉන්නවා නෑ කොයි වෙලේ හරි මේක හරියයි නෑ අහවල් වැඩෙන් පස්සේ මේක ගොඩ දායි නෑ අහවල් මාසෙන් පස්සේ මේ වැඩේ හරියයි නෑ අහවල් වැඩේ කරලා අහවල්ලයි හිරේ දැම්මට පස්සේ තමයි මේක වැඩේ කරන්න පටන් ගන්න කියලා ඒ විදිහට මේ මිඩල් ක්ලාස් එකේ ඉන්න මේ උගත් බුද්ධිමත් වැදගත් මිනිස්සු ටික ටිකක් තමන්ගේ හිතම තමන්වම රවට්ට ගැනීමෙන් පොඩි ඇලවන්ස් එකක් දෙනවා අද අපි දන්න බොහෝ මිත්‍රයෝ ඉන්නේ අන්න ඒ දෙබිඩි ජීවිතේ නෑ හරියයි නෑ කොයි වෙලේ හරි ගොඩේයි නෑ තව චුට්ටක් දීලා බලමු ඉතින් එහෙම තමයි මේක වරදක් නෑ අර අපි නාමල් එක්ක දිගටම ගියානේ නාමල් മന്ത്രിතුමත් එක්ක ගම්බල රැස්වීමලට කොට්ටාස රැස්වීමලට ඒ කොට්ටාස රැස්වීමලදී වෙච්ච දෙයක් තමයි පැතුම් ගම්මල මිනිස්සු මේ ගොඩක් අය ගොවියෝ කම්කරුව කෑ ගහලා කියනවා නාමල් ලොක්කා අපිව රැවට්ටුවා අපි ආයෙ රැවටෙන්නේ නැහැ කියලා කෑ ගහනවා මම ඊට පස්සේ නාමල් මතුමාට දවසක් හැන්දෑවක කුලියා පිටියේ දේවි බීදි රැස්වල මම කිව්වා මිනිස්සු මාරයි නේද මිනිස්සු වැරද්ද පිළිගන්නවා නේද කියලා නාමල් කිව්වා නෑ මචං ඒ වැරද්ද පිළිගන්නේ ගම්වල මිනිස්සු විතරයි මොකද මේ මිනිස්සු අව්‍යාජයි නිර්ව්‍යාජයි ඒ මිනිස්සුන්ට නැති වෙන්න දෙයක් නැහැ මිනිස්සුන්ට ඊගෝ එකක් නැහැ මිනිස්සුන්ගේ බොරුව නේද මේ මිනිස්සු නැගිටලා කෑ ගහලා කියනවා මුන් අපිව රැවට්ටුවා අපි රැවටෙන්නේ නැහැ කියලා හැබැයි කොළඹින් ඉංජිනේරුවෝ දොස්තර මහත්තයලා මේ නීතිඥ මහතුරු එහෙම කියන්නේ නැහැ අයියේ මොකද ඒගොල්ලන්ට ඊගෝ එකක් තියෙනවා ඒගොල්ලන්ගේ නේ එයාලගේ ඒගොල්ලෝ දැනුමුතු අය උගත්තයි ඉතින් එයාලා මේ එයාලගේ අත්ත ප්‍රසාදේ කියන්න තව ටිකක් කල් යනවා
1: දැන් ඒ වුණාට මේ ජනාධිපතිවරයා කරන රැස්වීම වලට අතුරු සිදුරු නැතුව සෙනග පිරි ඉතිරි යනවනේ කොහොමද එහෙම වෙන්නේ
2: නෑ ඉතින් කවුරු රැස්වීම කරා සෙනග එනවනේ ඔයා දැක්කද අනුරාධපුරේ අපේ හිටපු සෙනග ඔයා දැක්කද සජබේ රැස්වීම හිටපු සෙනග ඉතින් එහෙම තමයි ඉතින් ආණ්ඩු බලයේදී කොහොමද සෙනග ගේන්න පුළුවන්නේ එච්චර ලොකු වැඩක් නෙමෙයි නේ ආණ්ඩු බලයේදී දිසෙනග කියන එක. ඒත් එහෙම බලද අපිට දීන වඩා සෙනග හිටියනේ එහෙනම් ඉතින් සෙනගගේ මේක මයින්ඩ් බෑ මේ පැතුම් ඉතින් මිනිස්සු මේක මිලියන 20ක් ඉන්න රටක් ඉඳා මේ හැම වැඩේටම මිනිස්සු ඉන්නව කොහොමද?
1: හොඳයි අපි දැන් සාමාන්‍ය ජනතාවගෙන් පොඩ්ඩක් එහාවට යමුකෝ දේශපාලන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොහොමද දකින්නේ ගෙවි ගිය අවුරුදු දෙක ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ලබා දුන්න පොරොන්දු ඒ විදිහට මේ ඒ කාලවකවානුව තුළ සිද්ධ කළාද එහෙම නැත්නම් ඒ පොරොන්දු වෙනුවට වෙන දේවල්ද කරේ දැන් එතුමා
2: අපේ අදහස නම් පැතුම් මේ ආණ්ඩුව පොරොන්දුවක් ලොකුවට දුන්නේ නැහැ කියන එක ඒ කියන්නේ එහෙම පොරොන්දුවක් දුන්න විත්තියක් ඔයා මේ ආණ්ඩුවේ ඕනෑම මැතිවරේ කැමැතිවරේක ගෙනල්ලා බලන්න මොකද්ද දුන්නු පොරොන්දුව කියලා ඒ කිසි කෙනෙකුට ලෙහෙලා කියන්න බෑ මෙන්න මේක තමයි අපි දුන්නු පොරොන්දුව කියලා නිකන් ඒගොල්ලෝ දීලා තියෙන පොරොන්දු විදියට තියෙන්නේ චුචීගේ බල්ලගේ මාළේ හොයා ගන්න එක රොකට් එක හොයා ගන්න එක උගන්ඩාවට යවපු ඩොලර් බිලියන 10ට අපිට ඕනද කියලා අර නෝන මහත්තයා කෑ ගහලා ආවා වගේ විහිළු විකාර දේවල් අර වෙන මොනවද දුන්නු පොරොන්දු හයිවේ හදන්න එයාපෝට් හදන්නද ඉන්දියාවත් එක පාලම් ගහන්නද එහෙම නැත්නම් මේ අලුතෙන් බලශක්ති මේ විසඳුම් දෙන්නද එහෙම නමුකුත් නැහනේ කවුරු හරි කට්ටියක් පොතල් ලියලා තිබ්බ පිටුදාස් ගානක ඒක අච්චු ගහලා වික්කා නිකන් බෙදුවේ නැහැ ඒකත් අච්චු ගහලා වික්කා ඒ සල්ලිත් කවුරු හරි කොහේ හරි හොයා හොරා කන්න දීපක්ෂ කාර්යාලේ එහෙම නැතුව වෙන ලොකු පොරොන්දුවක් තිබ්බේ නැහැ එහෙම පොරොන්දු තිබ්බනම් මේ වෙනකොට මේ ලංකාවේ සාරවත් දේශපාලන විවාදයක් හැදෙන්න එපා. ඒගොල්ලෝ කියපු දේවල්ට රේව දැන් මොකද කරෙන්නේ කියලා. එයාලට කියන්න දෙයක්වත් නැහැ. අනිත් මිනිසුන්ට අහන්න දෙයක්වත් නැහැ. එකම දේ ජනාධිපතිතුමා මේ රැස්වීමාලාව ආරම්භ කරන්න කලින් නාමල් රාජපක්ෂව අත්තරංගුවට ගන්න පොලිසියට උපදෙස් දීලා තිබ්බා. ඉතින් ඒක කෙරුණා. ඒක තමයි ඔය කියන විදිහට පොරොන්දු.
1: මිලි ඔබ හරි අපූර්ව තැනකටනේ අරන් එන්නේ මේ සාකච්ඡාව. ජනතාවට එහෙම පොරොන්දු දීලා නැත්නම් ජනතාව කොහොමද මෙතරම් බලයක් මේ ආණ්ඩුවට ලබා
2: දෙන්නේ? නෑ ජනතාව මං ඒකනේ මේකට මුලින්ම කොන්ටෙක්ස් එක කියලා පටන් ගත්තේ කොහොමද අපි මෙතෙන්ට ආවේ කියලා. ඒක මේ හුදෙක්ම NPP එකේ මහා ලොකු කතාවකට වෙච්ච දෙයක් නෙමෙයිනේ. සමාජයේ මොහොතේ තිබුණු අභියෝග අර්බෝද මේ විඳ දරා ගැනීම පශ්චාත්තාපයන් මතන මේ දේශපාලන වෙනස් වීම රටේ සිද්ධ වුණේ ඒකට වෙලෙ මැද්දෙන් ඇවිල්ලා හිටගත්ත ඉඳ JVP එකේ සරමට ගමගෙඩි ටික වැටුණා වගේ වැඩක් නේ උනේ ඉතින් මේ හැබැයි එහෙම නැතුව ආණ්ඩුව තව කියපු ලොකු ටොක්ස් තියෙනවා ඉතින් ඒව ගැන වෙන වෙනම කතා කරනවා IMF ප්‍රෝග්‍රෑම් එක එක දවසින් ගලවන හැටි එක හාල්ලටයක්වත් පිට රටින් ගේන්නේ නැහැ කියපු හැටි මේ වරායම් බාන මිලට තෙල් දෙනවා කියපු හැටි එහෙම තව තියෙනවා ඒවා කියන්න ගියොත් මේ මේක මහා සම්පූර්ණ විහිළු වැඩසටහනක් වෙනවා ඒවා කියන්න ගියොත් ඒවා පිළිබඳ අවබෝධය සාමාන්‍යයෙන් දැන් ඕනෑම මිත්‍රයෙකුට තියෙනවා ඒගොල්ලෝ ඒ ගැන කතා නොකලට
1: ඔබ විශ්වාස කරනවාද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට NPP ආණ්ඩුව ලබන අවුරුදු තුනේදීවත් වෙනස් ආකාරයකට වැඩක් කරයි කියලා
2: අනිවාර්යෙන් වෙනස් වැඩක් කරන්න වෙනවා වෙනස් වැඩක් කරේ නැත්නම් එහෙම මේ කිසිම කෙනෙකුට පාරට බහින්න බැරි වෙනවා ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට හදපු බස් සෝල්ඩ් පේන්ට් කරන ප්‍රොජෙක්ට් එකක් මෙයාලගේ තියෙනවා හැබැයි තව අවුරුද්දකින් දෙකකින්ුත් පේන්ට් කර කර ඉන්න බෑනේ අලුතෙන් බස් සෝල්ඩ් හදන්න වෙනවනේ දැන් රනිල් ලොක්ක හදලා දුන්නු IMF ප්‍රෝග්‍රෑම් එකේ යනවා එහෙම බෑනේ තව අවුරුද්දකට පස්සේ IMF එකෙන් දැන් අයින් වෙනවා නම් අයින් වෙලා මොකද්ද මේ වැඩපිළිවෙල කියලා කියන්නේ පැයි තාම කෝට එකට තෙල් ගහන්නේ පැතුම් ලංකාවට එන්නකෝ කෝට එකට QR කෝඩ් එකක් හොයා ගන්න ඕන තෙල් ගහන්න එහෙම බෑනේ මේක තව අවුරුද්දක් විතර ඇදගෙන ගිහිල්ලා මේවට ස්ථිරසාර සොලසුන් දෙන්න එපැයි එහෙනම් පොදු ජන පෙරමුණේ බලාපොරොත්තුව කුමක් වුවත් ඊළඟට අදුම ගන්න පළාත් සභා ඡන්දෙට හෝ මුහුණ දීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා සම්පූර්ණ U turn එකක් ගහලා මේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය කියන එක මූලික කරගත්ත මේ කියන්නේ දැනට ආණ්ඩුව දුවන්නේ කතාවලින් ඒ කියන්නේ ගොබෙල්ස් න්‍යාය කතාවලින් සහ විරුද්ධ පක්ෂයයව මේ පොලිසියට හෝ නීති මේ ක්‍රියාත්මක කරන ආයතන දින තැන් වලට කැඳවීම එතනින් එහාට ගිහිල්ලා වැඩක් කරන්න වෙනවනේ ඒ වැඩේනේ දැන් ඊළඟ අවුරුද්ද දෙක තුන තුර කරන්න බෑ නැත්නම් ලොකු අවුලක් වෙනවනේ මෙතන
1: හොඳයි දැන් මේ ගෙවිගේ අවුරුද්ද දෙක ගැනත් කතා කළා අපි එළමින අවුරුදු තුන ගැනත් කතා කළා මේ අතරතුරේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉරණම කොහොම කොතනින් කෙලවර වෙයිද
2: අපේ දේශපාලන පක්ෂවල ඉරණම තීන්දුව වෙන්නේ පැතුම් අපේ දේශපාලන මතවාදවල ඉරණම අනුව ඒ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට ජාතිකත්වයේ පා වෙලා අපේ සිංහල බෞද්ධ සભ્યත්වයේ වටිනාකම් එපා වෙලා එතකොට මේ රටේ බහුතර මධ්‍යම පාන්තිකයේ සිහින අපේක්ෂාවන් වැඩගත් නැති වෙලා එහෙම විතරොත් අපිට දේශපාලනයක් නැති වෙනවා. එහෙම වුණොත් අපි දේශපාලනය කරන්න ඕනෙත් නැහැ. එහෙම නැත්තම් මෙතන මේ හෙඩ් එක දැන් උදාහරණයක් විදිහට මේ චන්ද්‍රිකා මැතිණිය දිහිතාන හිටියනේ බණ්ඩාරනායක පවුලෙන් කෙනෙක් නැතුව ලංකාවේ දේශපාලනය කරන්න බැරි වෙයි කියලා ශ්‍රී ලංකා දේශ පක්ෂ ඉවරයි කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ අවිලා ඊට වඩා දෙවන්ත පක්ෂයක් නිර්මාණය කරානේ. ඒ කියන්නේ මිනිස්සු හිරේ දාන්න පුළුවන්, මිනිසුන්ට වද දෙන්න පුළුවන්, මිනිසුන්ට බලපෑම් කරන්න පුළුවන්. හැබැයි අපි පෙනී සිටින දේශපාලන මතවාදයේ නිර්වද්‍යතාවය සහ සදාකාලික භාවය අනුව අපේ දේශපාලනේ තීරණය වෙනවා. ඒකයි මම හැමදාම කියන්නේ අපි දෙක කැම්පස් යන කාලේ ඉඳන් පැතුම් දේශපාලනය කරේ මේ තනි තනි පුද්ගලයෝ රජ කරවීමට නොවේ අපි විශ්වාස කරන දේශපාලන මතවාදයේ මේ රටේ ගාමක බලවේගය බවට පත් කරන්න. ඒකට මේ මොහොතේ අපිට දක්ෂ නායකයෙක් හම්බෙලිනවා නාමල් රාජපක්ෂ කියලා. එහෙනම් අපි නාමල් රාජපක්ෂ පිටපස්සෙන් හිටගෙන ඉන්නවා. ඒ හින්දා නාමල් හිරේද ඉන්නේ, ඉන්දියාවේද ඉන්නේ, පන්සලකද ඉන්නේ කියන එක නෙමෙයි වැදගත්. මේ මතවාදයේ සහ මතවාදයට ඉන්න තැනක ඉඳන් දෙන මිෂනරි ලීඩර්ෂිප් එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපිට මේ රට එන්නෙන්න මේ ආණ්ඩුව තල්ලු කරගෙන යන විකාර රූපී තත්ත්වයත් එක්ක අපිට දේශපාලනිකව තියෙන වගකීම සහ වැඩ කරන්න තියෙන ප්‍රමාණය එන්නෙන්න වැඩි වෙනවා කියලයි මම නම් හිතන්නේ.
1: අනුරාධපුරයේදී ඉතා දැවැන්ත රැස්වීමක් කළා අපි ඒක දැක්ක සජීවීව සහ අපි ඊට පස්සේ ලැබුණු ප්‍රතිචාරත් එක්ක විශේෂයෙන් ආණ්ඩු පාර්ශවයේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන අය ලබා දුන්න ප්‍රතිචාරත් එක්ක අපිට තේරුණා මේ රැස්වීම දැනෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කරලා තිබුණා කියලා. ඒක එතනින් ඉවරද තව මොනවා හරි රැස්වීම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවද මොනවද අනාගත වැඩපිළිවෙල?
2: ඊළඟ රැස්වීම මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන්නේ ඒ සඳහා අවශ්‍ය කරන මූලික රැස්වීම මීට 24 වෙනි දවසේ අපිත් ඒකට සහභාගී වුණා ලක්ෂ්මණ යාපා හිටපු කැබිනට් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ඊටර සංවිධායකවරුන්ගේ සහභාගීත්වයෙන් මාතර දිස්ත්‍රික්කයේදී පැවැත්තුණා. එතකොට දැනට පවතින මේ මාතර දිස්ත්‍රික්කයේ දා පියද්දිත් වැහැලා චුට්ටක් යට වෙලා අර මතකද දන්නේ අර සුනිල් හඳුනිත් යමතුමා කිව්වනේ ආයි කවදාවත් මාතර ඔනිල්වලා කොමලිව මොකද සීල් කරාද කිව්වේ. නිල්වලා කොමලට කලිසමක් ඇන්දෝයි කතාවක් කිව්වනේ. අපි අද කලිසම ගැලවිලා වතුර ගාලා හැමතැනම යට වෙලා. ඉතින් ඒ හින්දා මේ ඒ දිනේ තීරණය කරන වැඩේ අපි එදා කල් දැම්මා දේශගුණයත් එක්ක බලන්න. කෙසේ වෙතත් ඔක්තෝබර් මාසයේ අනිවාර්යයෙන්ම අපි ඊළඟ රැස්වීම මාතර දිස්ත්‍රික්කේ පැවැත්වෙනවා.
1: ඔබ විශ්වාස කරනවාද හැරගිය ඔබේ පාක්ෂිකයන් යලිත් වතාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉදිරි වසර තුන ඇතුළත දෙකතු කර ගන්න පුළුවන් කියලා?
2: නෑ මේක පැතුම් හැරයාමක් නෙමෙයිනේ. අපි මේව බලන්න ඕනේ මේ වෙලාවේ තිබුණු දේශපාලන සන්දර්භයේ වෙලාවේ තිබෙන වටපිටාව ඒ වෙලාවේ මිනිස්සුන්ගේ තියෙන පීඩාව අපේක්ෂාවන් එක්කනේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ලස්සන ඒකනේ. මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මේ හමුදා මිලිටරි අනුකණ්ඩක ප්‍රොජෙක්ට් එකක් නෙමෙයිනේ. මිනිස්සු ඡන්දේ දෙනවා විරුද්ධ වෙනවා ආගියු කරනවා ආපහු වෙනවා යනවා. මෙව්වා මේ සදාකාලිකව මේ බැඳලා ගැට ගහලා උඩින් දෙන මේ පක්ෂ කාර්යාලයකින් දෙන කමාන්ඩ් එකකට අනුව සේරම සීරුවෙන් ඉන්නේ එහෙම ප්‍රොජෙක්ට් නෙමෙයි අපේ දේශපාලනේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ තියෙන්නේ. ඒ මිනිස්සු යනවා එනවා දිනවනවා පරද්දනවා සාමාන්‍ය දේවල් අපි දැනගන්න ඕනේ. රටේ තත්ත්වයට ගැලපෙන මිනිස්සුන්ගේ අභිමතාර්ථයන්ට ගැලපෙන ඒක ඉෂ්ට කළ හැකි වඩාත් සර්වසාධාරණ ප්‍රායෝගික දේශපාලන වැඩසටහන මිනිස්සුන්ට මේසෙට ගේන්න. එතකොට මේ මිනිස්සු එකත් එක්ක හිටගනීවි.
1: හොඳයි මිලි, අපි කෙටි සාකච්ඡාවක් වුණත් වැදගත් තොරතුරු රැසක් කතා කරා. ගෙවි ගිය අවුරුදු දෙකේ ආණ්ඩුව මොනවද කළේ, ඒව ජනතාවට දැනුනේ කොහොමද, විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායමක් විදිහට ශ්‍රී ලංකා පොජන පෙරමුණ කොහොමද ඒකට මුහුණ දෙන්නේ, සහ අනාගතේ කොහොමද ඔබ ඇතුළු කණ්ඩායම ගමන් කරන උත්සාහ කරන්න කියන කාරණා හැම දෙයක්ම වගේ ඉතාමත්ම කෙටියෙන් කතා කළා. මදන ඔබ ඉතාමත්ම කාර්යබහුල මොහොතක තමයි ඉන්නේ, තවත් රැස්වීමකට යන්න ඔන්න මෙන්න තියෙන මොහොතක්. ඉතින් ඒ නිසා මම ඔබට සමුදෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක අද රාත්‍රියේ
2: එකතු වුණාට. බොහොම ස්තුතියි පැතුම්.
1: ආයම දවසක හම්බෙමු.
2: අනිවාර්යෙන්.
1: වෙලාව හරියටම රැ 9:00. ඒ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව.

0: වෙලාව හරියටම රැනමයයි විනාඩි දෙකයි අපි ලංකාවේ තොරතුරු කතා කරන්නටයි මේ සූදනම් වෙන්නේ. ගෙවිගිය සතිය කොහොමද ලංකාවේ ගෙවුනේ කියන කතාව අපි කතා කරමු. කනින් කොහොමද ගෙවිගිය සතිය?
1: ඔව් මහිතන්නේ විශේෂ දේශපාලන තොරතුරු ප්‍රමාණයක් තියෙන අපිට සාකච්ඡා කරන්න මහිත අපිට ටිකින් ටික කතා කරගන්න පුළුවනි. නොනවත්වා කතා කරමින් හැකියාවකුත් තියෙනවා. අපි බලමු ඉතින් කොහොමද මොනවද වෙන්නේ කියලානේ. ඔබට දැනගන්න තියෙන මොනවද විශේෂ සොරතුරු?
0: ඔව් මෙහෙමයි. දැන් බොහෝ අය කියනවානේ ජනාධිපතිවරයාගේ මේ ගමන්, කියන්නේ ගමින් ගමට යන ගමන් පිළිබඳව කතා වෙනවානේ. මේ පිළිබඳව මොකද්ද කොහොමද ඔබට කියන්න තියෙන්නේ?
1: මෙහෙමයි, දේශපාලනිකව ගත්තොත් එහෙම ලංකාවේ දේශපාලනයේ නිශ්චිත හැරවුම් ගස්තයක් තමයි 22 සංශෝධනය පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි 158ක් පාවිච්චි කරලා සම්මත කර ගැනීම. ඒක ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ දරන ජාතික ජන බලවේගයේ වගේ ප්‍රගතිශීලීයි කියා ගන්නා දේශපාලන කණ්ඩායමක් පාලන බලය හොබවද්දී මොනම හේතුවක් උඩවත් සිද්ධ නොවිය යුතු දෙයක් හැටියට තමයි අපි දකින්නේ. මොකද ජර්ජා වර්ධන 1977 ඉඳන් ගෙනාවු දරදඬු මර්ධනය කරන පාලනයේදී මේ විශේෂම ත්‍රස්ත විරෝධී පනත, ඒ වගේ මේ ඒකාධිපති ව්‍යවස්ථාවන් තම තමන්ට ඕන විදිහට සංශෝධනය කර ගැනීම, ඒවා අපි මේ ප්‍රේමදාස යුගයේ දක්වාම ඊට පස්සේ රාජපක්ෂ යුගයේ දක්වා අපි දැක්ක දෙයක් තමයි. සමහර අයගේ පුරවැසිවාවයන් පිළිබඳ ප්‍රශ්න ඇති වුණාම ඒවට සංශෝධන ගෙනාව, ඒ වගේ තම තමන්ට ඕන විදිහට ජනතාවාදී නොවන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධන කරගත්තා. ඉතින් මෙතෙන්දී අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ජනතාව බලාපොරොත්තු නොවුන, කියන්නේ ජනතාව ක්‍රම වෙනසක් සඳහානේ ජාතික ජනබලයේ ආණ්ඩුවට බලයක් ලබා දුන්නේ. එතකොට ඒ ක්‍රම වෙනසක් සඳහා බලය ලබා දුන්න ආණ්ඩුව අර ජයවර්ධනගේ පාර්ලිමේ යනවා නම්, ඒ එකම ගමන ක්‍රියාත්මක වෙනවා නම්, එතනදී අනිත් දේශපාලන පක්ෂවලට සාපේක්ෂව, කියන පොදු පෙරමුණ හෝ වේවා, එක්සත් ජාතික පක්ෂයේ වේවා, සජ්ජබේ වේවා, ඒවට සාපේක්ෂව පොදු ජනතාවගේ දේශපාලන ව්‍යාපාරයක් කියලා ප්‍රභූ දේශපාලනය අවසන් කරාය කියන දේශපාලන ව්‍යාපාරයක් නැවත වතාවක් 1977 ජීආර්ගේ ක්‍රමෙම ඒ පාරම යනවා නම් ඒක ඉතින් ඛේදවාචකයක්. ඒක ඉතිහාසයේ යම් කිසි දෙයකින් අපි දකිනවා මේක ඛේදවාචකයක් සහ මේක ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය. ඉතින් ඒක තමයි මේ දේශපාලන සතියේ වෙච්ච දේ. ඉතින් ඒක මම හිතන්නේ ජනාධිපතිවරයා දැනගෙන තමයි ඔහු මේකට ඔළුව දැම්මේ. ඔහු කියනවා මගේ තනතුර ගැන මට ප්‍රශ්නයක් නැහැ, මම මේක කවුරු මොකා කිව්වත් මේ ක්‍රියාත්මක කරනවා කියලා. ඒතර ජාතිකව ජාත්‍යන්තරව සහ අභ්‍යන්තරව මේකට ප්‍රතිවිරෝධ නැගෙද්දී මහා සංක්‍රත්නයේ විරුද්ධ වුණා. ෆාදර්ස් ලේකට කැමති වුණේ නැහැ, කොමන්වෙල්ත් එක්ක කැමති වුණේ නැහැ, යුරෝපීය සමහර පාර්ලිමේන්තු නීතිජ කණ්ඩායම් කැමති වුණ, නීති සංගමය කැමති වුණ, විනිසුරු කරන්න කැමතිුනේ නැහැ, විපක්ෂය කැමතිුනේ නැහැ, පක්ෂය සමහර අභ්‍යන්තරව ඉන්න කැමතිුනේ නැහැ. එහෙම තියාගෙන තමන්ගේ අර ජීවය පරදුවට තබා වගේ තමන්ගේ ජනාධිපති බලතල, එහෙම ජනාධිපති කම පවා පරදුවට තිබලා මේ ව්‍යවසාය සංශෝධනය ගෙනාව. ඒකේ අරමුණ මොකක්ද කියන එක ගැන මම හිතන්නේ සමාජ කතිකාවක් තියෙනවා. සමාජය දන්නවා මේ කාවිරුවේ මොකක් වෙනුවෙන්ද කරේ කියන පුළුල් කතිකාව. ඒක මං හිතන සමාජය නොදන්න දෙයක්. මේ කොලේ බහලා ගහලා වැඩක් නැහැ. මං හිතන්නේ ওই ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර සහෝදරයන්ගේ Facebook account වලට ගියාම ඒගොල්ලෝ මේ ලියලා තියෙනවා කෙලින්ම. අපි මෙන්න මේ අරමුණ උදෙසා තමයි මේ වස්සා සංසෝධන ගේන්නේ කියලා. ඉතින් වෙන වෙන අයිසින් කැලි තවර ගන්න පුළුවන්. ඉතින් ඕක හරහා මං හිතන්නේ රටේ දේශපාලන තීරණාත්මක වෙනස්කම් කීපයක් වෙන්න මුල් ගලා තිබ්බා. දැන් මෙහෙම දැන් පැය 24න් ගොවා වෙන්නේ නැහැ. අද මේක සංශෝධනය ගෙනාව සම්මත කරගත්ත හෙට ඉඳන් රයිට් මෙහෙමයි කියලා එකක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වීම කියන කාරණාවේදී පීටි එකත් වෙන නමකින් ගෙනහල්ලා, ඒකත් වෙන නමකින් ගෙනහල්ලා, මර්ධන අනපනත් ගෙනහල්ලා තවත් මේ වැඩේ ශක්තිමත් කරනකොට ආණ්ඩුව තේරුම් ගන්න ඕන දෙයක් තමයි මිනිස්සු මොන වුණත් කල්පනා කරනවා රටක ප්‍රජාතන්ත්‍රවාදය මේ ඇකිලෙනවා නේද කියන කාරණාව. දැන් අපිට තියෙන කනගාටුව තමයි පැතුම්. දැන් මට මේ ස්වීඩන ඉඳලා එක්තරා සහෝදරෙක් කතා කරා. එතකොට මම මේ ජීවත් වෙන ඕස්ට්‍රේලියාවේ සමහර අය මේගොල්ලෝ මේ අතිශය පළල්ලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අත්විඳින අය. ඒක න අපිට අලුතින් කියන්න ඕනේ. තමන්ගේ සීමාවන් ඇතුලේ ඕන තරම් භුක්තිය නිදහස භුක්තියෙන් ඉන්න පුළුවන්. දැන් ඕස්ට්‍රේලියාවේ නම් ওই ජයමිතික දත්ත ඩෙන්ටි කාඩ් නැහැ. යන එන තැන් වල ඩෙන්ටි කාඩ් චෙක් කරන්නේ නැහැ, પાස්පෝට් චෙක් කරන්නේ නැහැ, ඇඟවල් චෙක් කරන්නේ නැහැ නේද? ඕන ඕන තරම් අපිට මේ පුදුම නිදහසක් තියෙනවා. ඒක ඩුබයි වලත් තියෙනවා. ඒ කියන්නේ ඩුබයි වල උනත් ඒවා මේ සමහරලාට ඔය අරාබි රටවල් කිව්වට ඉතාමත්ම ෆ්‍රී මිනිස්සු ජීවත් වෙන රටවල්. එතකොට දැන් ඔය සුවින් ඉන්න හදයාගේ මට මේ ඊපෙද කතා කරලා කියනවා මේ මහත්වයෝ දැන් අපි 22 දිනුව මරුනේ කියලා. මොකද මං කොහෙද ඔයා කොහෙද ජීවත් වෙන්නේ? ඉතින් මං සුවින්නේ ඉන්නේ මේ ළඟදී බිමල් රත්නායක ගත් වෙනවා කියලා ඔහු එමත් කියලා මං කිව්වා ඉතින් හරි මරුනේ ඔයාට ඒක මේ ඒක ඒක ලොකු සන්තෝෂ කරන ඔයා ඉන්නේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයට. ඔයාගේ රටේ ඔයා තියෙන ප්‍රජාතන්ත්‍රවාදයට මට ඒක යන යම් කිසි දැනුවත් වීමක් කරන්න කියලා. ඒකට අර එහෙම අන්දවක් tikai. ඒ කියන්නේ ඒගොල්ලෝ තමන්ගේ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදයේ පුරිමේ භුක්ති විඳින ගමන්. දැන් ඕස්ට්‍රේලියාවෙන් අපි ජාතික ජනබලයේ ගිහින් අපේ හිතවත්තු ටික බලමුකෝ. දැන් ඒගොල්ලෝ මෙහෙ බඩපිනුම් ගහින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ. එහෙම ඉන්න ගමන් ලංකාවේ තමන්ගේ අර අහිංසක පුරවැසියා අර දුක් විඳින පීඩිත පුරවැසියා ඒ මිනිස්යාගේ ප්‍රජාතන්ත්‍රවාදයේ අහෝසි කිරේ මේ ක්‍රියාමාර්ගයක යෙදෙනවා. ඉතින් ඒ ඒකලංගේ වෘත්ති ආරකල කරගන්න වෙන්නේ, ශිෂ්‍ය ආරකල කරගන්න වෙන්නේ, අතිවාසිකම් දිනා ගන්න වෙන්නේ මේ 50 පස්සේ විශේෂම PhD ක්‍රියාබලට පස්සේ අපේ සිතුවිලි වල නිදහස් පවා හැරෙන තත්වයක් තමයි තියෙන. අපිට හිතන්න තියෙන එක පවා හැරෙන තත්වයක් උදා වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක අතිශය භයානකයි. ඉතින් මේ දේශපාලන සතිය මම හිතන්නේ මේක හරි තීරණාත්මකයි. විශේෂ පෞද්ගලික මම තීරණය කරන්න ශද්ද වෙන්න. මොකද මේකට තියෙන විරෝධය දක්වන්න තියෙන එක ක්‍රමයක් තමයි මේකට එක්ක පෙරලා ගහන්න ඕන. එහෙම නැත්නම් මේගොල්ලෝ වැටෙන්න දැන් අපි සාමාන්‍යයෙන් අපේ විරෝධතාවයන් කියනවා අපි එක වෙනස් විදිහින් කරන්නේ. අපි ආණ්ඩුවේ හොඳ දේවල් විවේචනය කරන්නේ ඒවට උඩගෙඩි දෙමින් මේ ආණ්ඩුව හරහා. මොකද මේ අර ආණ්ඩුව බිහි කරේ අපි. මේක ආණ්ඩුවට ඡන්දය දුන්නායි නෙමෙයි මේ ආණ්ඩුව බිහි කරේ. මේ ආණ්ඩුව බිහි කරේ අරගලය මෙහෙවපු පිරිස. ඒකට අරගලය මෙහෙවපු පිරිසට අපිට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේ ආණ්ඩුව ධනේශ්වර ප්‍රතිසංස්කරණ දිනා ගැනීමෙන් ඉස්සරහට අරගෙන යන්න. නමුත් ඒගොල්ලෝ ඒකේ යන්නේ වෙන පාරක නම් මම දැක දයන් ජයතිලක හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කළා දෙන හොයාගෙන බලන්න. ඒකදී ඔහු මේ ගොඩක් පැහැදිලි කිරීම කළා තියෙනවා. තමන්ගේ අවසානයේ ආරම්භය පටන් ගන්න තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ නිහඬව බලාගෙන ඉන්න මේක ආණ්ඩුව විසින් කපාගත් ලොකු වලක්. ඉතින් ඒ වල ඇතුලෙන් ඒගොල්ලෝ කොහොමද ගොඩ එන්නේ කියන එක ගැන අපිට තියෙන දැන් පැත්තටලා බලාගෙන ඉන්න. මොකද මේකෙදී අර අවසාන දේශපාලන තාර්කික අවසානය වෙන්නේ අර අපි විසින් ගහලා පන්න ලද සුම්බුන් විපක්ෂය කියන අය දැන් ඒ කොටේට නගිනවා. ඒ කොටේට නගිනවා. ආර්ථික පීඩනය ජනතාවට වැඩි වෙනකොට මර්ධනය අවශ්‍යයි. මර්ධනය සඳහා අවශ්‍ය කරන නීති අනුපතක් තමයි හදාගෙන ඔය ජයල් ජවර්ධන ගිය පාර. ඉතින් ඕකනම් ආණ්ඩුව කරගෙන යන්නේ අපිට ඒ වෙනුවෙන් වචනකින්වත් ආයෙත් සහය දෙන්න බෑ. ඉතින් නිශ්ශබ්ද වීම තමයි මම හිතන්නේ ඒකට තියෙන හොඳම උත්තරේ. බලාගෙන ඉන්න.
2: දැන් මේ ඔබ අර අන්තිමටම කතා කරපු තැනින්ම මම ඊළඟ ප්‍රශ්නේ ඔබට යොමු කරනවා. ඒ කියන්නේ දැන් ඔබ මේ ප්‍රශ්නේදී අයින් වුණා කියලා නෙමෙයි ඔබ කියන්නේ. දැන් ඔබ ඇත්තටම විශ්වාස කළාද අනුර ඇවිල්ලා යමක් කරයි කියලා? මොකද උනුත් එකයි මුනුත් එකයි කියලා තමයි අපිට නම් හිතුනේ වැඩේ පටන් ගන්නකොටම අපි දැනගත්ත මේ කියන දේ නෙමෙයි අන්තිමට වෙන්නේ. ඒ දැන් ඒක වේමින් පවතින හින්දානේ ඔබ ඇතුළු කණ්ඩායම දැන් ඔය ලියන්නෙත් නැහැ මේ දේශපාලන මත පල කරන්නේ නැහැ කියලා මිටික් අකමැත්තෙන් වගේ ඉන්නේ. ඔබ ඇත්තටම හිතුවද මුලදිවත් අනුරවිලා මේ වැඩේ කරයි කියලා?
1: නෑ, මෙහෙමයි පැතුම්. මෙහෙම සිතුවිල්ලක් තිබුණා. නිශ්චිතවම එක දෙයක් දැනගෙන හිටියා. ඒ තමයි අනුර කුමාර දිසානායක ජයර්ජා වර්ධනගේ ආර්ථික වැඩපිළිවෙල අරන් යනවා කියන එක. ඒ කියන්නේ ඒක ගැන කිසිම දෙගිඩියාවක් තිබුණේ නැහැ. නිසා තමයි අපි කිව්වේ රනිල් වික්‍රමසිංහගේ පාරෙම තමයි නේ. රනිල් වික්‍රමසිංහත් පිළිගත්තා. රනිල් වික්‍රමසිංහත් තේරුවා රනිල් වික්‍රමසිංහගේ වැඩ පිළිවෙල රනිල් වික්‍රමසිංහට වැඩිය හොඳට කරගෙන යන්න පුළුවන් මිනිස්සු අනුර කුමාර දිසානායක තමයි කියලා. නිසා තමයි ඔහු ඡන්ද කඩලා සජිත් පරාජය කරලා තමන් තිනන්නේ කියලා දැන දැනත් අනුර කුමාර ජනාධිපති කරගන්න සඳහා ඔහු කාරණාවට ඔහු මුල්ගල තිබ්බේ. ඒ ප්‍රවේශය ගත්තේ ඔහු අතර තිබුණා ලොකු බැඳීමක්. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ හරි අමුතු දේශපාලඥයෙක්. රනිල් වික්‍රමසිංහ හැම වෙලෙම බලන්නේ තමන් රජ වෙනවට වැඩිය ක්‍රමයේ රජ කරවන්න. ඒක තමයි ඔහුගේ තියෙන දේශපාලන විශේෂත්වය. මම හැම වෙලෙම රනිල් වික්‍රමසිංහගේ දැඩි විවේචකයෙක් වුණාට මම ඔහුගේ යන්නේ ප්‍රතිපත්තියට සෑහෙන ගරු කරනවා. ඒ කියන්නේ ඔහු තමන් පුද්ගලෙක් හැටියට ජනග්‍රහණය කරන්න අවශ්‍යතාවය නැහැ. ඔහු හැම වෙලෙම විද්‍රෝහ වෙනවා. ඔහු වරක ඔහු චන්ද්‍රිකාට බලය දෙනවා, වරක සිරිසෙන්ට බලය දෙනවා, තවත් වරක සරත් පොන්සේක දිනන උත්සාහ කරනවා නේද? සජිත් ප්‍රේමදාස තවස්සවත්‍ර බදුන්නා. නමුත් ඔහුගේ ඔහුට වඩාත්ම ගැළපෙන සුදුසුම එමුණත ජයර්ජ වර්ධන 1977 කරපු රටේ කොල්ලකාරී ආර්ථික ඉස්සරහට ගෙනියන්න පුළුවන්, රටට වින කරන ආර්ථික ගෙනියන්න පුළුවන් නායකත්වය ඔහුට ඔහුගේ දේශපාලන දැනුම අනුව ඔහු තීරණය කළා. තමයි අනුර කුමාර දිසානායකට බලයට ඒ සඳහා ඔහු පාර කපලා දැම්මේ. ඉතින් ඔහු ඒ ගැන සන්තෝෂ වෙනවා ඇති. මොකද ඔහුට දැන් සන්තෝෂ වෙන්න පුළුවන් තන තිරදී මම ඔබ යහු ප්‍රශ්න උත්තරේ තමයි මම විශ්වාස කරන්නේ අපි පෞද්ගලික විශ්වාස කරේ නැහැ ඔහු ආර්ථික වැඩපොලේ පිළිවෙලේ ගියත් ජයග්‍රහවර්ධනගේම මර්ධනකාරී වැඩපිළිවෙල මෙතෙන්ට ගණී කියලා මොකද අපේ එක මං හිතන් දේශපාලනුව නිවැරදි කියවීමක් නෙමෙයි හේතුව දැන් ඔය ජයර්ගේ ආර්ථික වැඩපිළිවෙල කියන්නේ ආර්ථික පීඩණයට යද්දී අනිවාර්යයෙන්ම මර්ධනය ගේන්න වෙනවා ඒතර මේ මර්ධනය ගෙනීම සඳහා අනපනත් ටික තමයි මේ දැන් ආණ්ඩුව හදලා තියෙන්නේ
2: දැන් මොකද්ද ඔබ ඔය කියන මර්ධනය
1: ද මර්ධනය කියන්නේ මෙහෙමයි දැන් ඔබ PST එක ගැන කියෙව්වොත් PST එකේ තියෙන මනත් බැලුවොත් එමේ ඒක අනුව දැන් අපි විදේශ රටකට විරුද්ධව යම්කිසි ප්‍රකාශයක් කරොත් ඒක පව වැරද්දක් දැන් අපි දැක්කා මේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී රටවල් 70 ගණක් අර ඊශ්‍රායලයේ ළමා ඝාතකයා කතා කරනකොට නැගිටලා යනවා විරෝධය පළ කළා නමුත් ශ්‍රී ලංකා නියෝජනය කරපු මිනිස්සුකගේ හිටියද කියලා මම දන්නෙත් නැහැ නමුත් ඒ ලිස්ට් එක ඇතුලේ ලංකාවේ නම නැහැ තේරුණාද? ඒකෝර දැන් අපිට මේක ගැන ව්‍යෝජනයක් තියෙන හැම වෙලේම මේ විදේශ මැදිහත්වීම් ගැන ව්‍යෝජනද ඒක කතා කිරීම පවා මේ පනත සම්මතුනොත් මේ කැසට් කරලා තියෙන පනත මොකද ඒ කතා කිරීම තවා ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට සලකන්න පුළුවනි. ඒකෝර පාරක් බල උද්ඝෝෂණය කරොත් එමේ ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට අර්ථ දක්වනවා. ඒ කියන්නේ තිබුණ පනතත් වැඩිය භයානක පනතක් ගෙනහල්ලා තමයි මේගොල්ලෝ මර්ධනය කැඳවන්න හදන්නේ. ඊට පස්සේ අධිකරණ බලය. දැන් ඔය ඔය ඔය ව්‍යවස්ථා 21 සංශෝධන සහ ගෙනාපු කතන්දරේ කොලේ වහලා ගන්න දෙයක් නැහැ. මොකක්ද දුන්නේ කියලා රටම දන්නවා. ඊට පස්සේ එනවා නිදහසේ කතා කිරීමේ අයිතිය අධිකරණයට යටත් කරනවා. ඉතා සුළු කාරණාවක් ඇති ඔබගේ කතා කිරීමේ නිදහස සීමා කරන්න.
2: ඇයි එහෙම ගේන්නේ මොකක්ද හේතුව?
1: ඉතින් අර අර ප්‍රශ්නේ තමයි තියන්නේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා රටේ උද්දමනය දැන් කීයද? 108%කට ආසන්නයි. රයිට්. එතකොට ඊළඟට තමයි ලෝක බැංකුව එහෙම නැත්නම් සංජාතික සංවිධානය වගේ අය කියනවා ලෝකේ ලංකාවේ දුප්පතුන් වැඩිම අවුරුදු 76ක කාලේ නෙමෙයි මේ කාලේ තමයි ලංකාවේ දුප්පතුන් වැඩිම ප්‍රමාණයක් මතුවේ කියලා. ඒ කියන්නේ දැනටමත් ආණ්ඩුව තනිකර එකම ටාගට් එකක් මධ්‍යම පාන්තික අර මිලී කිව්ව කතාව හරියි. ඒ කියන්නේ මධ්‍යම පාන්තික අර සාමාන්‍ය අපි කියන්නේ සහතික උගත්තු කියලා. සහායට පස්සේ මේක ඇස්සේ පොඩ්ඩක් මොකක් හරි මේ භෞතික සම්පත් වලින් තමන් පන්තිය කදාගත්ත පිරිස් ඒ අයව සන්තෝෂ ලක් කරමින් තමයි ආණ්ඩුව අරන්ගෙන. ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ එකම ඉලක්කය කියන්නේ. ඒගොල්ලෝ හරි ආසයිනේ දැන් අපේ අපේ රටේ මිනිස්සු හරි ආසයිනේ දැන් අපි මෙහි ඉඳන් සීට් බෙල්ට් දාගෙන ලංකාවේ සීට් බෙල්ට් දාගෙනට හරි ආසයි. මේ ෆුට් බෝඩ් එක යන මිනිස්සු මන් දන්නේ නැහැ කොහොමද බස් වල සීට් බෙල්ට් දාන්නේ කියලා. ඉතින් බුලත් පිට කාලා පොලේ කෙල ගහන්න තියෙකට සාමාන්‍ය මධ්‍යම පන්තිකෝ හරි ආසයි රට පිරිසිදු දිරට ආසයි. ඒ වගේ ඒගොල්ලන්ගේ තියෙන එක එක නිකන් ඒක නේගොල්ලෝ ටග්ගල්ද අපි වුණත් එහෙම ටග්ගල් මේ රටින් පැනලා වෙන හොඳ රටකට යනවාද වඩා හොඳ ක්‍රමයක් තියෙන රටක් හැදෙනවා නම් හොඳයි. ඉතින් ඒගොල්ලෝ සන්තර්පණය කිරීම සඳහා වැඩපිළිවෙලක් යනවා. නමුත් වීගොවියාගේ දීවරයාගේ අලගොවියාගේ එතකොට බෙහෙත් ටික ස්පිරිතාලේ රෝගියාගේ පිළිකා රෝහලෙ තියෙන ප්‍රශ්න ටික ඒ ටික විසඳෙන්නේ නැහැ. ඒ නිසා තමයි දුප්පතුන් වැඩි වෙලා තියෙන්නේ උද්දමනී සීටටත් දක්වා. වැඩලා තියෙන ආර්ථික පීඩනයක් කරන ආර්ථික පීඩන කරන ජනතා නැගිටීම් සිද්ධ වෙනවා. ඒ ජනතා නැගිටීම් පළවෙනි පෑදී මර්ධනය කිරීම සඳහා තමයි අවශ්‍යලා තියෙන්නේ පාලන බලය රැක ගැනීම සඳහා. ඉතින් අපි හිතන එක රෝන් ටර්න් වර්ධි එකක්. ඒක තමයි අපි කියන්නේ මේක අවසානයේ ආරම්භය කියලා. මේ සංශෝධන මේ අනපනත් කියන ඒවා. මොකද මේ ඉස ජෙනරේෂන් එක කියන්නේ අපි බංග්ලාදේශයේ නේපාලයේ මේ ළඟදී ඉන්දියාවේ සහ ලංකාවේ අත්දැකපු පාලකයන් පළවා හැරපු ජෙනරේෂන් එක ඒ යුගයක් එක්ක ඉන්නේ. ඒ නිසා මේ කවුරුර හිතනවා නම් ජයර්ජවද්‍රගේ ක්‍රමෙන් රටක් පාලනය කරන්න පුළුවන් කියලා ඉතින් පොඩි කාලයක් කරගෙන යන්න පුළුවන්. ඒ මිනිස්සු බිත්තියට හේතු වෙනකන් ඉවසගෙන ඉන්නවානේ. ඊට පස්සේ අපි දැක්ක සුදුවැන් දෙක තුන යනකොට 2015 යහපාලනය ආවා. එහෙම තමයි වැඩ වෙන්නේ. මොකද යහපාලනය කියනකොට ලංකාවේ මේ ඩොකානෝ බීන තරම් ආර්ථික අර්බුදයක් රටේ මිනිස්සුන්ගේ තිබුණේ නැහැ. නමුත් වර්ධනයක් ක්‍රියාත්මක වෙන්න ගන්නකොට ජනතාව ටක් ගාලා රෙජිමන්ට් එක මාරු කරා. අනේකයි ඒතන ඒක தත්තේ. ඉතින් ඒක මට තේරෙන්නේ නැහැ මේගොල්ලෝ ඒක දේශපාලන කියාගන්නේ නැත්තේ ඇයි කියන එක.
2: ඔබ විශ්වාස කරන්නේ නැද්ද ජනාධිපතිවරයා මෙතරම් අධ්‍යක්ීම් තියෙන කෙනෙක් විදියට පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් විදියට සහ අනෙකුත් සියලුම රාජ්‍ය නායකයෙක් අපරට පාලනය කරපු සියලුම අයත් එක්ක වැඩ කටයුතු කරලා අධ්‍යක්ීම් සම්භාරයක් තියෙන කෙනෙක්. එතුමා මේ ඕපපාතිකව ජනාධිපතිවරයෙක් බවට පත් වෙච්ච කෙනෙක් නෙවෙයි. දැනට ඉන්න අයගෙන් අධ්‍යක්ෂින් බහුලම දේශපාලනඥයෙක්. ඒතකොට එතුමාට මේ දේ තේරෙන්නේ නැත්තේ ඇයි කියලා ඔබ විශ්වාස කරන්නේ?
1: මට හිතෙනවා ඔහුට නොතේරෙනවා වෙන්න බෑ. ඔහු නොතේරෙන්න ජනාධිපතිවරයෙක් බබෙක් තිබේ. ඔබ කියන අධ්‍යක්ෂින් තියෙන කෙනෙක්. නමුත් ඔහු තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා. ඒ කියන්නේ ඔහු හිතනවා මේකෙන් ගිහිල්ලා මොකක් හරි ගොඩ දාගන්න පුළුවන් කියලා. මේක ජනප්‍රියවාදී පාරක් කියලා ඔහු සමහරට හිතනවා ඇති. මේකෙන් යම් කිසි දුරක් ගිහිල්ලා ගොඩ දාන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපේ දේශපාලන ගේමනනම් ඒක ඉතාමත්ව වැරදි සංකල්පයක් ආකල්පයක්. මොකද ජනාධිපතිවරයා ගැන පොදු ජනතාවගේ තියෙන ආදරේ කැමැත්තර මේකෙන් නැති වෙනවා.
2: ඔබ කියන්නේ ජනාධිපතිතුමා ඒ කියන්නේ පුංචි මිනිහෙක් නෙමෙයිද? පොඩි මිනිහෙක් කියලා.
1: නෑ ජනාධිපතිවරයා පොඩි මිනිහෙක්. ඒ කියන්නේ ජනාධිපතිවරයා කියන්නේ අනුකමතිසන ඒ කියන්නේ පොඩි පොඩි මිනිස්සෙක්. ඒ කියන්නේ ඔහු
2: සයිස් එක.
1: නෑ මම කියන්නේ බහුතිකව නෙමෙයි. ඒ කියන්නේ අපිට පේන මේ රූපෙන් එහෙම නෙමෙයි. ඔහු පොඩි මිනිස්සෙක් වෙන්නේ ඔහුගේ පන්ති පසුබිම් බැලුවට පස්සේ. ඔහුගේ දේශපාලන ආගමනේ බැලුවට පස්සේ ඔහු මේ අපි වගේ පොඩි පොඩි මිනිස්සු. ඒ කියන්නේ මහා ලොකු ප්‍රභූ පරම්පරාවක්.
2: ඒ කියන්නේ ප්‍රේමදාස වගේ.
1: ඔව් ඒ ප්‍රේමදාස උනත් එහෙම මිනිස්සෙක් නේ. ඒ කියන්නේ
2: පොඩි මිනිස්සෙක්.
1: පොඩි තනකින් ආපු මිනිස්සෙක්. නමුත් දැන් ඒ ප්‍රේමදාසව ගන්න පුළුවන් කිසිම කරදර නැතුව අනුකමත ස්ථානයකට දැන් සමාන කරන්න පුළුවන්. ඒ පොඩි තරෙන් ආපු මිනිස්සයා පොඩි මිනිහා කවද මේ උත්තේජනය කරන්නේ? පොඩි මිනිහවද? මම හිතන පොඩි මිනිහා උත්තේජනය නොකිරීම තමයි ප්‍රේමදාසත් කරපු වැඩේ. එයත් කරපුවට ඒක නිසා ඒ පීඩිතයව මරලා දාලා 60,000ක් මරලා දාලා ඒ තරුණ තරුණිය විනාශ කරා. ඉතින් මේ පොඩි මිනිස්සයා ආයිසරයක් ක්‍රියා කරන්නේ පොඩි මිනිස්සයට නෙමෙයි, තමන්ට ඡන්දෙ දෙන පොඩි මිනිස්සයට නෙමෙයි. අන්න එතනයි අපිට තියෙන ගැටලුව. ඒකයි ඔහු අපගෙන් මම හිතන්නේ ඔය එක්කෙනාගේ අර්ථ දැක්ක මට ප්‍රසාද්ගේ කතන්දරයක ලොකුවට මං ගණන් ගන්නේ නැහැ. ප්‍රසාද්ද කටරේන දේවල් කියන එහෙම නික බුද්ධියක් නැති මිනිස්සෙන්නේ. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා එක එක කටමැද දෙඩියුම් කරන මනුස්සය මහිත සජිත් ප්‍රේමදාස රින්නී තමත්ම දුර්වල මාධ්‍ය ප්‍රකාශකයා. ඉතින් ඒ අරමුණේ නෙමෙයි මම කියන්නේ. මම පොඩි මනුස්සයෙක් කියලා කියන්නේ ඔහු අතන ප්‍රභූ පෞල් දේශපාලනයක් තියෙන ඔහුගේ පරම්පරාව එහෙම තියෙන කෙනෙක් නෙමෙයි. ඔහු ජනතාවෙන් තිබුණගෙන පීඩිත පන්තියේ ජනතාව ව්‍යාපාරයෙන් ගොඩනැගුණු නායකත්වයක්. එතකොට ඔහු සේවය කර යුත්තේ පොඩි මිනිහාටයි. අන්න එතනයි ඒක අපිට තියෙන ප්‍රශ්නය. ඇයි මේ දුමින්ද හුලංගමෝගේ පැලන්තිර දම් වෙලා එක එක කටමැද දෙඩියුම් කරන මනුස්සය මහිත සජිත් ප්‍රේමදාස රින්නී තමත්ම දුර්වල මාධ්‍ය ප්‍රකාශකයා. ඉතින් ඒ අරමුණේ නෙමෙයි මම කියන්නේ. මම පොඩි මනුස්සයෙක් කියලා කියන්නේ ඔහු අතන ප්‍රභූ පෞල් දේශපාලනයක් තියෙන ඔහුගේ පරම්පරාව එහෙම තියෙන කෙනෙක් නෙමෙයි. ඔහු ජනතාවෙන් තිබුණගෙන පීඩිත පන්තියේ ජනතාව ව්‍යාපාරයෙන් ගොඩනැගුණු නායකත්වයක්. එතකොට ඔහු සේවය කර

0: ඒකයි දලි සිරිසේනත් එක තියෙන ගනුදෙනු මොකද්ද කිව්වෙ කතන්දර එකක් නේද අපි මේ මාෆියා නවත්තන එක පෑම් පාරින් කියලා ඇහිලා අන්තිමට ඒගොල්ලෝ ලවා බස් හෝල්ඩ් ස්ටේෂන් තින්තගා ගන්න තැන්කට ගිහිල්ලා කලිසමක් ඇදගෙන ලැජ්ජ නැතුව විරුද්ධ කරන එක ඇස්සේ තමන්ගේ දේශපාලන බැහැරීමනේ පෙන්වන්නේ එතකොට මේ මොකද්ද මේ කියන්නේ මේ විහිළුවක් කරනවාද එහෙම නැත්නම් මේක මෝඩකමද මට තේරෙන්නේ නැ මේක
1: කනි මේ මම මෙන්න මේ ප්‍රශ්න ඔබෙන් අහනවා ඒට හේතුව තමයි ඔබ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු කෙනෙක් සහ තාමත් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සමීප සම්බන්ධතා තියෙන කෙනෙක් කියලා මා විශ්වාස කරන නිසා ඔබේ නම් ගණනාවක් මේ වෙලාවේ මතක් කළානේ දඩ්ලි සිරිසේන ඇතුළු නම් ගණනාවක් මතක් කළානේ මේ අයත් එක්ක කිසිම සම්බන්ධතාවයක් ජනතා විමුක්ති පෙරමුණ තිබුණේ නැද්ද මීට කලින් ඒ කියන්නේ මේක මේ අලුත් අහම්බයක් පමණක්ද මේ ඔබටත් එක පුදුමයක් වගේ තේුණේ මේක එක පාරටම මෙහෙම ව්‍යාපාරිකයෙක් කිසි ගනුදෙනුවක් මීට කලින් කරලා නැද්ද
0: දැන් මෙහෙමයි අපිට 2011 න් පස්සේ ඔක කියන්න බෑ මොකද අපි 2011 දී ජනතා විමුක්ති පෙරමුණ යන ගමන වැරදි කියලා තීරණ කළ එළියට ආවනේ ඊට පස්සේ හැදෙන සම්බන්ධතා මොනවද කියලා අපිට
1: දන්නේ ඒ කියන්නේ මේ සම්බන්ධතා මීට කලින් තියෙන්න ඇතිනේ නැත්නම් එක පාරම ජනාධිපති වෙච්ච ගමන්ම මේ සම්බන්ධතා ගොඩනගන්න විදිහක් නෑ නේද
0: සමහරලාට ඉතින් එහෙම මොන හරි තියෙන්නේ නැති මට එහෙම දැනුමක් තියෙන්නේ නැහැ මොකද අපිට කියලා දීපු දේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ මේ තියෙනවා මේ විප්ලවීය ජාත්‍යන්තර ගීතය කියලා එකක් ඒක අපි ඕන උත්සවස්ථාගෙන් පස්සේ අපි ගායනා කරනවා ඒකේ තියෙනවා ධනේ ගිජු ලිහිණියෝ කියලා වචනයක් ඒ ධනයෝ ගිජු ලිහිණියෝ කියන වචනය තමයි මේ ධනේශ්වර පන්තිට එහෙම නැත්නම් අපි කියන්නේ මේ සූරාකෑමට ලක් කරන පීඩිතයා සම්බන්ධයෙන් අපේ තියෙන විරෝධය ප්‍රකාශ කරන එක තමයි ජාත්‍යන්තර ගීතය තියෙන්නේ මම හිතන්නේ තාමත් ජනතා විමුක්ති පෙරමුණේ එක ඒ ගීතය ගායනා කරනවා අපේ ආචාර්ය ලලන් බෝවගේ සහෝදරයා තමයි ඒක පරිවර්තනය කරලා ලියලා තියෙන්නේ ඒ හරි ප්‍රබල වචනයක් ධනේ ගිජු ලිහිණියන් කියන එක ඒ කියන්නේ අපේ රටේ සාමාන්‍ය මම දැක්කම ඊයේ පෙරදා යම්කිසි රූපණි සාකච්ඡාවක හරි සංවාදයක එක්කෙනෙක් කියනවා ලංකාවේ බෙනිෆිට් ලබන 1000ක් වගේ පිරිසක් ඉන්නේ කියලා ඒ කියන්නේ පවුල් 1000ක් වගේ පිරිසක් තමයි ලංකාවේ සම්පත් සූරා කරන කියලා අපි දැන් ඔක 120 80යි කියලා බෙදලා තිබුවට නං වශයෙන් කියනවා නම් ඔන්න අපි සඳහන් කරපු නම් තියෙන මිනිස්සු ටික නේද ඒ කියන්නේ ගොවියාට අත්ඇටරයක් ගන්න සල්ලි නැති කාලේ ගොවියාට තැපැල් 90ක් ගන්න සල්ලි නැති කාලේ බෝල් හිමියෙක් හෙලිකොප්ටර්ස් ගේනවා නම් ඒ මිනිහා මොකක් හරි රෝඩ්ස් රොයිස් එකක් ගේනවා නම් ඒතර සූරාකෑමක් තියෙනවා ඒක ඒතර සූරාකෑමක් තියෙනවා අපි අපි අපි කියන්නේ මෙන්න මේ පන්ති පරතරය වෙනස් කරන්න ඕනේනේ මම කියන්නේ ගොවියන්ටත් රෝඩ්ස් රොයිස් අරන් දෙන්න ඕනේ කියන එක නමුත් මේක ඇස්සේ නිෂ්පාදනය කරන මිනිස්සු යවහ බොන්නයි ඔයරින් මෝල් කාර් එකක් විස්කි බොන්නයි ඒකම වෙන්න බෑ එහෙම එහෙම වෙන්න විදිහක් නැහැ මගෙ මේ ධනේශ්වර රටවල දිනු ධනේශ්වර රටවල සම පීඩිත කම්කරුපන්ති මිනිසුන්ටත් ඒ තරම් මානසික පීඩාවක් ලැබලා දෙන්න අවශ්‍ය නැහැනේ අපි මේ අපි අපි ජීවත් රටවල වල අපි කම්කරුවා අපි දකින්න අත්දකින්න ඒ අත්දකින්න මිනිස්සු පවා යම් කිසි දෙයකින් උසස් ජීවන තත්ත්වයක ඉන්නවා නම් ලංකාවේ ඒ ජීවන තත්ත්වයවත් පත් වෙන්නේ නැහැ මොකද අර සූරාකෑම කියන එක ඒක එහෙම් පිටිම අම්මු අම්මි සූරාකෑමක් ඒ සූරාකෑම ලක්ුණාට පස්සේ දුක් විඳින මනුස්සයට කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ මනුස්සයට හම්බ වෙන්නේ ණය සන්තෝෂය කියන එක අපේ රටේ මිනිස්සු සන්තෝෂය කියන එක දැකලා නැහැ මම දන්න ගොඩක් අය ඉන්නවා යන්ත්‍රපුරේ තමුත් ඒකමත් ගංගොල අපි දන්න අපි දිතර දෙවල කතා කරන අය ඉන්නවා හරි කනගාටු යහද්දි ටවුමට ගියාම පීස් එකක් කන්න හිතනවා ඉතින් එහෙම කැවොත් එම අපිට ඊළඟ සතියෙම කන්න නැහැනේ කියලා කියන මිනිස්සු يعني මට මේ කියලා තියන අය ඉන්නවා සාමාන්‍ය ඉතාලු රස්සාවල් වලට වැඩ කරන ඔය කතා කරපු පොඩි සගුවා නාඩු කිලෝ එක රුපියල් 78 රුපියක කියලා තමුත් ඒක 78 රුපිය කුල්ලා සල්ලි ටිකක් අම්මුණා මේ ටවුමට ගිහිල්ලා මට එනකොට මෙහෙම කන්න ආසයි තුන පීස් එකක් ඉතින් කැවොත් එම ඉතින් මේ සල්ලි වලින් අපිට මේ තියෙන ණය බේරගෙන මෙහෙම ජීවිතේ ඉතුරුටි ගෙනියන්න බැහැ ඉතුරු කාලය ගෙවා ගන්න බැහැ කියන කාරණේ තත් එහෙම අතිශය දුක් විඳින පිරිසක් ඉන්නවා නමුත් ඒ පිරිස ගැන කිසිම මේ ආණ්ඩුවේ වගකීමක් වගවීමක් නැහැ අර මධ්‍යම පන්තික ටික චූන් කර කර ඒගොල්ලන්ගේ ඡන්ද පදනම් වලට ඇඩ්‍රස් කර කර ඉන්නවා ඉතින් ඒකත් තියෙනවා අපිට ලොකු දෙවන්ත දේශපාලන විචනයක්
1: ඔබ හිතනවාද ඔය යන ගමන යන්න පුළුවන් ඒ කියලා ඉදිරියට
0: අනිවාර්යයෙන්ම යන්න බෑ අනිවාර්යයෙන්ම යන්න බෑ ඒක තමයි මම කියන්නේ මේක මේකට අර මම කැමති නැහැ පෞද්ගලිකව මේකට මේ මේ කඩන් වැටෙන එකට දිහා බලාගෙන ඉන්න තමයි මට සිද්ධ වෙලා තියෙන්නේ මොකද මට තියෙන දේශපාලන අනු මම 1970 දී ඉඳන් මම දේශපාලන පවුලක් එක්ක සම්බන්ධ වෙලා පොඩි කාලේ ඉඳන් මේකෙන් පීඩිත ලක් වෙච්ච 77 ඉඳන් ගුටි කාපු 80 වසර මේ ජීවිතේ බේරගත්ත දේශපාලන ඉතිහාසයක් තියෙන මිනිස්සෙක් කැරියට මගේ අත්දැකීම අනුව තියෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තමගේ අවසානයේ ආරම්භය ප්‍රකාශ කරගත්ත දැන් ඔහුන්ට සිද්ධ වෙලා තියෙනවා තැන් තැන් වල හන්දිගාන රැස්වීම තියාගෙන යන දැන් බලන්න පැතුම් කොච්චර මේ

0: ජනාධිපතිව වැරදි තීරණයක් ගත්තද කියලා එක්සත් ජාතීන්ගේ මේ මහා සමුළුව තියෙන වෙලාවේ සෞදියේ අපේ තරුණෙක් මරණය දණ්ඩනයට නෙමෙයි අඩුම ගානේ රටින් පිටවහල් කිරීමකටවත් වගවිය යුතු නැතු වැරදකට Facebook එකේ කමෙන්ට් එකකට කමෙන්ට් කිරීම නිසා කියන කාරණාව නිසා මරණය දණ්ඩේ ලක් වෙලා තියෙනවා. ජනාධිපතිවරයාට වෙන මුකුත්ම ප්‍රශ්න ඇති වුණත් මේ වෙලාවේ රාජ්‍ය නායකයන් හම් වෙලා දැනුවත් කරලා මෙන්න මේ ලේජ් තීරණයට එරෙව්ය ලෝකමතයක් හදන්න අවස්ථාවක් තිබුණා. ඒ වෙනුවට ඔහු මොනවද කරේ? ගම්පහට ගිහිල්ලා අර ගිනි කූරු දෙකක් අරගෙන බෝම්බ ගහන කව 100ට උත්තර දුන්නා. ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ. මං කියන්නේ ජනාධිපතිට ලැජ්ජා වෙන්න ඕනේ. ඒ මිනිස්සයා කසිප්පු ටිකක් බීලා හරිය නොබී හරිය මේ මිනිස්සයා තමන්ගේ වෛරී ප්‍රකාශයක් කරා. ඒ මං කියන්නේ ඒ ප්‍රකාශයත් වැරදි. රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා සිතුවිල්ලක් ඇති කරලා ඒ වගේ මොකක් හරි මේ වෙඩි බෙහෙත් හදන වගේ කතා කරලා පස්සේ ඌ අත්තරංගුට ගන්න ඕනේ.
1: හරියට අර ඒ දවස්වල JR බර්මු කියලා එතකොට ඒකත් වැරදි වෙන්න ඕනේ.
0: ඔව් ඉතින් ඒක වැරදි නිසා නේ ඒකට කවුන්ටර් ඇටැක් උනේ. ඒකට ජීවිත 60,000කින් විතර තීරණය කරන්න උනා නේ. ඒක يعني ඒ සටන් පාටි විරුද්ධ අනිත් පැත්තෙන් ක්‍රියාත්මක වුණා. මම කියන්නේ දැන් අනුරට ඒක දැන් පොඩි නෙගටිව් මාකට් එකක්. ශූන්‍යයක් කරන් කියනවා මම මේ ඒ වගේ අපි අත්තරංගුට ගන්නෙ නැහැ වගේ. ඒක නමුත් අත්තර මේක ඉතා භයානකයි. රටක ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා වූ මේ කියන පුංචි ප්‍රකාශයන් ඒව මම හිතන්නේ ඒවා සීරියස් කියලා. ඒවා සීරියස් ප්‍රකාශයන්.
1: ලෝ මං හිතනවා දැන් අපි කතාව අවසන් කරන්න ඕනේ කණි. ඒකට හේතුව තමයි අපිට කාල සීමාවේ අර්බුදයක් ඇති වෙලා තියෙන නිසා. කොහොම නමුත් ඔබ ඇතුළු කණ්ඩායම යෝජනා කරන්නේ මොකක්ද මේකට? දැන් ඒ කියන්නේ ඔබ කියනවා ජනාධිපතිවරයා කියන දේ අහන්නේ නැහැ. ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි කරන්නේ, අවශ්‍ය දේවලුත් නෙමෙයි, ඉතාමත්ම අනවශ්‍ය දේවල්. දැන් මේ මොහොතේ එතුමා ඉන්න ඕනේ එක්සත් ජාතීන්ගේ සමුළුවේ. නමුත් එතුමා ඉන්නේ ගම්පහ. එතුමා මේ කතා කරන්නේ ගැලරියට. එතුමා අනවශ්‍ය දේවල් කතා කර කර එහෙම යනවා. තමන්ගේ ඉන්න දෙවෙනියා හෝ තුන්වෙනියා වගේ කෙනෙක් තමයි යවන්නේ මහා සමුළුවටත්. දැන් මේ ගමන ඔබ ඇතුළු කණ්ඩායම කොහොමද යෝජනා කරන්නේ? දැන් ඔබ කැමති නැහැනේ කොහොමත් නාමල් රාජපක්ෂ හෝ එහෙම නැත්නම් දිලිත් ජයවීර හෝ සජිත් ප්‍රේමදාස හෝ එහෙම නැත්නම් පාටලි චම්පික රණවක හෝ ඉන්න කිසිම කෙනෙක් බලයට පත් වෙනවට. එතකොට ඔබ ඇතුළු කණ්ඩායම අනුර කුමාර දිසානායක මහතාව ආරක්ෂා කරගත යුතුයි. එතකොට ඌ කියන දේ අහන්නෙත් නැත්නම් කොහොමද මේ ගමන යන්නේ? මොකද්ද ඔබගේ යෝජනාව?
0: දැන් තියෙන ඉතින් බලාගෙන ඉන්න තමයි. මොකද දැන් අපිට මේක ඇස්සේ අර අපි කියන්නේ මේ අප අත දික්වල හැම මොහොතේම ඔබ අත අප සුරතින් ගිලුණා වගේ එකක් තමයි කියන්නේ. මේක මේ 22 ගේන්න එපා කියන එක. මේ 22 ගේන්න එපා. මේක ආවට පස්සේ අර විපක්ෂයේ එකක වෙනවා, එක කොටයකට නගිනවා. මේක ඇස්සේ ඊට පස්සේ තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ කියන්නේ සමහර තීන්දුව තීරණ වලට දැන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒක ඉතා වැරදි. දැන් අපි දැක්කා අර පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් ටික ඒගොල්ලන්ගේ දඬුවම් ලබලා යනකොට විදුසුරුවරයෙකුට උසස් වීමක් දුන්න කියලා බස් එක ඇතුලේ කතා කරන මම දන්නේ මොකද්ද සිද්ධිය කියලා. මම ඒ රූපවාහිනී සාකච්ඡාවකදී දැක්කා යම්කිසි ප්‍රකාශය. මම නුවන් පොපගේ සහෝදරයා කියනවා බලන්න මේ වැඩින් වෙච්ච වැඩි නඩු තීන්දුවක් දුන්නට පස්සේ විදුසුරුවරයාට විවේචනය කරමින් යනවා සැකකාරයෝ, විත්තිකාරයෝ. ඒගොල්ලෝ දැන්
1: වැරදිකාරයෝ
0: දැන්. එතකොට එහෙම කරගෙන යනවා. එතකොට ඒ වගේ තත්ත්වයක් ඇති වුණාට පස්සේ රටක අධිකරණය ගැන දැන් ඒ ප්‍රමෝෂන් එක පසු හෝ ඒ මොහොතේ නැතුව දුන්නා නම් බුද්ධිමත් වුණා නම් සමහරට ඒ කෑල්ල අහන්න වෙන්නේ නැහැ, නැති වෙන්න තිබුණා. මම දන්නේ නැහැ මොකද්ද ඒකේ මේ පසුබිම් කරාගෙන මම දැක්කේ වීඩියෝ එක විතරයි. ඉතින් අන්න ඒ වගේ දැන් අර සමහර තීන්දුව තීරණවලදී ජනතාව පෙරලා ප්‍රශ්න කිරීම සිද්ධ කරන්න ඉඩ තියෙනවා. එතකොට අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම් වෙන්න පුළුවන්. ඔවගේ දේවල් එක තමයි මං හිතන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්න කිරීම ඇති වෙන්න පුළුවන්. දැන් මේ ආණ්ඩුව කියන්නේ තවදුරටත් මං හිතන්නේ මේක දැන් සක්කරයාගේ පුතා වයිමාවත් දැන් මේක බේරන්න පුළුවන් කියලා. ඉතින් ආණ්ඩුවට බේරෙන්න තියෙන එක වෙලේ තමයි මැතිවරණ නොතිය යන එක. මැතිවරණයක් තිබුණොත් නම් ඔය කියන කතන්දර මොනවත් නැහැ. ලංකාවේ මහ පොළොව එහෙම් පිටිම අනිත් පැත්ත හැරලා ඉන්නේ. කියන්නේ දැන් අපිට විපක්ෂ නායකයෙක් නැහැනේ. පළවෙනි ප්‍රශ්නේ දැන් ලංකා විපක්ෂ නායකයා කියන්නේ කියන්නේ අමු මෝඩෙක්. නඩු දැම්මත් මම මේක කියන්න බෑ නේ. මම එක මෝඩ උදාහරණයක් කියනවා. මෝඩයා කියලා කෙනෙක් උත්තරයක්. දැන් අර සෞදියේ මරණ දඬුවම් ලත් වෙලා ඉන්න මිනිස්සුන්ට ඒ සහෝදරයට තියෙන හැකියාවත් දුරකථනයෙන් තමන්ගේ පවුලේ අයව සම්බන්ධ කරලා කතා කරන්න. දැන් මේ මෝඩ විපක්ෂ නායකයා මොකද කරේ? කැමරා දෙකක් අටවගෙන අර මිනිස්සාව ලයිව් දාලා Facebook එකේ සමාජයට හෙළිදරව් කරා හුත් එක්කන කතාව. දැන් අලි ලොකු මිනිහෙක් වගේ දැන් කොයිතරම් මෝඩියෙක්ද කියලා මේ විපක්ෂ නායකයා අර මිනිස්සයා මරණ දණ්ඩේ නියම වෙලා ඉන්න සමාජ මාධ්‍ය කමෙන්ට් එකක් දාපු නිසා හදිසියරි කවුරුහරි ගිහිල්ලා කම්ප්ලේන් එකක් කරා නම් එහෙම මෙන්න මූ හිරකඳුරේ ඉඳලා ලංකාවේ සමාජ මාධ්‍ය ජරාහරහ මේ අධිකරණ දින්දු විවේචන ලක් කරනවා හරි මොන හරි දෙයක් කරනවා කියලා හෙටමැරෙන් හිටියකව අද මරලා දාන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මොලයක් කලඳක් නැති ළමාවිය සංවර්ධන නැති මෝඩ විපක්ෂනායකෙක් තමයි ලංකාවේ ඉන්නේ. හැබැයි එහෙම තත්ත්වයක් තියාගෙන හරි එහෙම තත්ත්වයක් තියාගෙන හරි මේනකට ආණ්ඩුව තමන්ගේ අවසානයේ ගමනේ ආරම්භය අවසානයේ ආරම්භය පටන් ගන්න තියෙන නිසා මොන හරි තත්ත්වයක මැතිවරණයක් තිබ්බොත් අපිට ආණ්ඩුවේ කලදසව ගැන යම් කිසි දෙකින් තීරණයක් ගන්න පුළුවන්. ඒ නිසා අපි කියන එකම යෝජනා තමයි ආණ්ඩුවට මැතිවරණ නම් තියන්න යන්න එපා. තිබ්බොත් බබත්සුම් බබාගේ මමිස්සුම්
1: විනාඩියකින් කියන්නකෝ මේ පාර හරිනටවත් බැරිද ඇවිල්ලා බේරගන්න.
0: නෑ මම හිතන්නේ හරිනලා කියන්නේ එහෙම දේශපාලනයක් දාන්න මිනිස්සුනේ මෙන්න දැන්.
1: නමුත් ඇත්තටම ගිය අවුරුදු දෙකකට කලින් හරිනි සමග එකතු වීමනේ
0: මිනිස්සුද පැතුම් හරිනි කියන්නේ කවුද? දැන් මේ පීටිකට විරුද්ධව නඩු දාපු ගෑනි කාන්තාවක්. මේ පීටිකට විරුද්ධව අධිකරණයේ කාන්තාවක් තමයි හරිනි අමරසූරිය කියන්නේ. තමන්ට ආත්ම ගෞරවයක් තියෙනවා, තමන්ට උගත්කමක් තියෙනවා, තමන්ගේ පවුලේ මොකක් හරි ඩිග්නිටි එකක් තියෙනවා, ගිය ඉස්කෝලේ ඩිග්නිටි එකක් තියෙනවා නම්, ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයේ ඩිග්නිටි එකක් තියෙනවා, තමන්ගේ ආචාර්ය උපාධි පිළිබඳ ගෞරවයක් තියෙනවා නම්, අදුමක් ඇදගෙන ආණ්ඩුවේ ඉන්නේ නැහැ, කැමැතිකම ඉන්නේ නැහැ. තමන් විසින් එරෙහිව නඩුවක් දාපු පීටික වෙන වෙනමකින් ආණ්ඩුව අරන් එනවා නම්, කොන්දක් තියෙනවා නම්, ආත්ම ගෞරවයක් තියෙනවා නම් ඒ මනුස්සයාට ආගමික කමේ තියා ඔය ආණ්ඩුවක් තින්න බෑ. එහෙම කොඳුනා රටයක් තියෙන මිනිස්සෙක් නෙමෙයි. එහෙම කොන්දක් නැහැ. එහෙම හැකියාවක් නැහැ. මං කියන්නේ අර වෙලවල් වල හිටවල තියෙන කුරුල්ලෝ එනවට. අන්න ඒ වගේ චරිතයක්. ඕන දෙයකට අත උස්සනවා. මම අභියෝග කරනවා කමතිවරියට. පුළුවන් නම් තමන් නඩු දාපු පනතට විරුද්ධව පාර්ලිමේන්තුවේ වචනයක් කරන්න. කොන්දක් නැහැ. කොඳුනා රටියක් නැහැ. මේ මොන නායකයෝද? මේ මොන නායකද? මොන අගමැතිලද මේගොල්ලෝ? තමන් පෙනී හිටිය තමන් විරුද්ධ වෙච්ච මතවාදයට විරුද්ධව දැන් කොහොමද ඇඳුමක් ඇඳගෙන ඉන්නේ? ලැජ්ජයි. ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ. රටේ අගමැතිලිය හැටියට ලැජ්ජ වෙන්න ඕනේ.
1: හොඳයි අපි බොහෝ දේවල් කතා කරා. කණි තරමක් ආවේගශීලී වගේ දැන්
0: කතා කරා. දුකයි රට ගැන. ඇත්තටම දුකයි. මේ අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී අත්විඳින ගමන් අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතා විමුක්ති පෙරේ නායකත්වය විසින් අහෝසි කරනකොට දැඩි කනගාටුවක් කම්පනයක් සහ වෛරයක් තියෙනවා. ඒකට අපිට කරගන්න දෙයක් නැතුව තමයි ඉන්නේ. අපි ඉතින් නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. අපි කරපු අරගලේ අපරාධය.
1: එහෙනම් විරාමයක් ගන්න මේක හොඳම මොහොතයි.

වෙලා මතක් කරනවා හරියටම රෑ 9යි විනාඩි 34යි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ඉඳලා මහදී 5යකට රටවල් 70කට ආදරයෙන් අරගෙන යන ගුවන්විදුලි වැඩසටහන ස්වර්ණ FM මේ මොහොතේ විතා විශාල පිරිසක් අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි ඊළඟට සූදානම් වෙන්නේ තවත් සුවිශේෂී සාකච්ඡාවකට යොමු වෙන්නට. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිද්ධ වෙන තවත් ලස්සන කලා ඉසව්වක්, කලා ඉසව්වකට එහා ගියපු ඊටත් වඩා වෙනස් වැඩක් සිද්ධ වෙන නියමිතයි. ඒ පිළිබඳව තමයි අපි ඊළඟට මේ කතා කරන්නට සූදානම් වෙන්නේ.

0: வினவர நமையாய் வினாடி திஸ் ஹத்தாய் மேதவஸ்வல பொத்பிலி பந்தவ புகோ தேவால் கதாவினோம் விசேஷம் லங்காவே பொத் பிரதர்ஷன அத்தியனிசா ஹமோ பொத்கன தமை கதா கரண்ணி ஆஸ்திரேலியாவே மெல்பர்ன் நகரேத் மேதவஸ்வல பொத்கன கதா கரணும் அலுத்தின் பொத் நிர்மாணே வேணும் எளிய வச்ச பொத் பிலிபந்தவ பொத் பிரகாசன வேணும் எளிதக்கீம் சித்த வேணும் ඒ වගේ උත්සව අපි සංවිධානය කරනවා. ඉතින් පොත් ගැන තමයි අද මේ ඊළඟ විනාඩි කිහිපයේදී අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. අලුතෙන්ම ලියවුණු පොතක් සත් ඍතු කියලා තමයි සඳහන් කරන්නේ. තිලිනී තිලකරත්න තමයි මේ පොත රචනා කරන්නේ. ලස්සන පොතක්. පොතේ එළිදැක්වීම ඔක්තෝබර් මාසේ 18 වෙනිදා අපේ මේ වැඩසටහන කරන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ මිල්පාක් ආශ්‍රිතව වොලට් වල තමයි සිද්ධ කරන්නට නියමිත වෙලා තිබෙන්නේ. ඉතින් අපි තිරිනිත් එක්කයි මේ ඊළඟ විනාඩි කිහිපය කතා කරන්නේ. අයිබෝන්.
1: අයිබෝන් පැතුම්.
0: පළවෙනි වතාවට අපිත් එක්ක මැදිරියක එකතු වෙන්නේ.
1: ඔව් පළවෙනි වතාවට.
0: පළවෙනි වතාවට. තිරිනි කොහොමද පොඩක් අපිට තිරිනි ගැන විස්තර ටිකක් දැනගන්න ඕන පොත් ලියනවා කලා කටයුතු වලට සම්බන්ධ වෙනවා. පොඩක් අපි තිරිනි ගැන කතා කරමුකෝ.
1: ඇතරම මේ ලියන එක මම පුංචි කාලින්දලම කරන දෙයක් තේරෙන කාලින්දලම ඉතින් ලියන එක කළා. ඉතින් ඊට අමතරව ගත්තහම මගේ ලියන ලියන දේවල් ඇතරම මම මෙහෙදි පටන් ගත්තේ මගේ කවිසිතින් කියන ෆේස්බුක් පේජ් එක හරහා. ඒ වුණාට මගේ කුඩා කාලින්දලම ඉස්කෝල යන කාලේ ගත්තහම මම වෙලාව හවුවෙන හැම වෙලේම එක්කෝ මම පොතක් කියවනවා එහෙම නැත්නම් ඉතින් ලියනවා. ඉතින් ඒක පුරුද්දක් විදිහට කළා. ඉතින් ඒ පුරුද්ද ප්‍රතිඵලයක් විදිහට තමයි මම හිතන්නේ මගේ මේ පළවෙනි පොත මේ සත් ඍතු විදිහට එළියට එන්නේ.
0: ඇයි මෙච්චර කාලයක් බලාගෙන හිටියේ?
1: මෙච්චර කාලයක් ඇත්තටම ලංකාවේදී ඒ කියන්නේ මගේ අධ්‍යාපන කටයුතු ඊට පස්සේ මගේ වෘත්තිය කටයුතු ඒවත් එක්ක ඉඳලා ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා ඊට පස්සේ මගේ පවුලේ කටයුතු ඒවත් ඔක්කොමත් එක්ක බිසි අතරෙත් මම ලිව්වා. හැබැයි ඉතින් කාලයක් ගියා මට පොතක් විදිහට මේක එළියට එකෙන් එළි දක්වන්න. හැබැයි මගේ ලිවීමේ කටයුතු දිගටම සිද්ධ වුණා. මම මේ වෙනකොට මගේ කවිසිතින් පේජ් එක ගත්තාම කවි නිසදැස් 100කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට ලියලා තියෙනවා.
0: ඉතින් දැන් සාමාන්‍යයෙන් මේ කාලවකවානුවේ කවි පිළිබඳව පොත් පිළිබඳව තිබෙන උනන්දුව අපේ අලුත් පරම්පරාවේ අඩුයි කියලා තමයි ජනමතයේ තියෙන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ එහෙම. ඔබ විශ්වාස කරනවද කවියට ඒ වගේම පොතට තාමත් ඇලුම් කරන අය ඉන්නවා කියලා?
1: මම තදින්ම විශ්වාස කරනවා තාමත් ඉන්නවා කියලා බහුතරයක්. ඒ වගේම ඒ ඇලුම් කරන අයගේ ඒකට තියෙන ආදරේ ආශාව මං හිතන්නේ ඒක දිනෙන් දින අඩු වෙනවයි කියලා. සාමාන්‍යයෙන් ඒක වැඩි වෙනවයි කියන තැන තමයි මම ඉන්නේ.
0: හොඳයි, දැන් අපි යමු මේ සත් ඍතු සම්බන්ධයෙන් කරන කතාබහට. පොත එළිදැක්වීම තිබෙන්නේ ඔක්තෝබර් මාසේ 18 වෙනිදා. වොලට් වල තමයි සිද්ධ වෙන්නේ. විශාල පිරිසක් මේ සඳහා දැන් එන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා. තව පිරිසකට අපි ආරාධනත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද? අපි පොඩ්ඩක් පොත ගැන කතා කරමුකෝ. කොහොමද මේ පොතේ මොනවද මේ පොතේ තියෙන්නේ? එතකොට කොහොමද පොත ලියවෙන්නේ? මේ සියලුම කාරණා පිළිබඳව.
1: ඔව්. අර මං කිව්වා වගේ පොතක් ලියන්න කාලයක් තිස්සේ ආසාවෙන් මම හිටියා. ඊට පස්සේ මේ පොත ලියලා ඒ කියන්නේ මේ පොත ලියන කටයුත්තයි ඒකේ ටයිප් සිටින් ඒ හැමදේම කරෙන්නේ මගේ අතින්. ඉතින් ඒකෙදී මට මේ පොත මෙච්චර දුරක් ඇවිල්ලා පොතක් විදිහට එළියට යන්න ඇත්තටම මේ මට ලොකු මේ මං කිව්වොත් මෝටිවේෂන් එකක් කියලා. ඒක දෙන්නේ මගේ මේ ආදරණීය හස්බන්. ඉතින්
0: අදත් ලොකු වැඩක් කරන විදිහට
1: ඇවිල්ලා. ඔව්. ඉතින් මේ මගේ ආසාව හීනයක් වගේ ඒක තිබුණට ඒක හැබෑ කරගන්න මේ ඔහු තමයි මට මේ එයත්වල දෙන්නේ.
0: මේ හීනය හැබෑ කරන දවස තමයි ඔක්තෝබර් මාසේ 18 වෙනිදා.
1: ඔව්.
0: අපි පොත් එළිදැක්කින් වලට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ සාමාන්‍යයෙන් මාස 2-3කට සැරයක් සම්බන්ධ වෙනවා. පොත් එළිදැක්වීමේ ක්‍රම කිහිපයක් අපි දැකලා තියෙනවා. හැබැයි ඔබේ මේ පොත සත්‍ය ඍතු පොත ඉල්ලැක්ීමේ උළෙල වෙනස්ම ආරකට කරන්න තමයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. අපි පොඩ්ඩක් ඒක ගැන මතක් කරමු.
1: ඔව් ඒ කියන්නේ සම්ප්‍රදායික පොත් එළි දැක්වීමකට වඩා මට අවශ්‍ය වුණා ඒ කියන්නේ මං වෙනුවෙන් එන මට තියෙන ආදරය නිසා මේ කියවීමට ලිවීමට තියෙන ආදරය නිසා මාත් එක්ක එකතු වෙන පිරිසට ඒ හැම කෙනෙක් වෙනුවෙන්ම ඒ හැම කෙනෙක්ම සතුට වෙන විදිහට ඒ වැඩසටහන කරන්න මට උවමනාව ඇත්තට ඒක තමයි මූලික හේතුව. ඉතින් ඒකෙදී පොත ගැන අපි කතා කරනවා වගේම මේ පොතේ එක කොටසකදී මම උත්සාහ කරනවා මේ මානසික ඒ කියන්නේ සෞඛ්‍ය ඒ කියන්නේ ඒ පිළිබඳවත් කතා කරන්න. ඉතින් ඒ ගැනත් අපි මේක ඩිස්කෂන් එකක් විදිහට ඒ කියන්නේ සාකච්ඡාවක් විදිහට ඒ කටයුතු සිද්ධ කරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. ඉතින් බොහොම මිත්‍රශීලී සාකච්ඡාවක් විදිහට මේක කරගෙන යන්න.
0: මතු පිටින් පොතක් එළි දැක්වීමේ කාරණාවක් සිද්ධ වුණාට පිටුපසින් ඊටත් එහාට ගිය සත්කාරයක් කරනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. අපි ඒකටත් මතක් කරමු.
1: ඔව් පැතුම්. මේ පොත ලියන්න ගත්ත පළවෙනි දවසේම මට ආපු සිතුවිල්ලක් තමයි ඒ කියන්නේ මේ පොතෙන් මට ලැබෙන යම්කිසි ලාභයක් යම්කිසි දෙයක් තියෙනවා නම් ඒක පිළිකා රෝහලට දෙන්න අවශ්‍යයි කියන ඒ සිතුවිල්ලත් එක්කයි මම මේ පොත ලියන්න පටන් ගන්නේ. ඉතින් මේ පොත එළි දක්වන දවසේදී ඒක යන්නේ ඇත්තටම මම මේ පොතට මිලක් නියම කරලා නැහැ. ඒකට හේතුව තමයි මං පෞද්ගලිකව ගත්තොත් මට මේ පොත අමිලයි. මිලක් නියම කරන්න බෑ. මට ඒ තරම් වටිනවා. මේ ඉතින් ඒ ලැබෙන ඒ සත්කාරය ඇතුලේ තවත් ඒ කියන්නේ උදව් අවශ්‍ය පුංචිම කෙනෙකුට හරි පොඩිම පුංචි උදව්වක් හරි මට ලැබිලා තියෙන වරප්‍රසාදයක් විදිහට මම සලකනවා මම ලියන එක. මට මහා ඒ කියන්නේ මහා ලකුවට ලියන්න බැරි එහෙම පුළුවන් කියලා නෙමෙයි මම කියන්නේ. ඒ වුණාට මේ පුංචි දෙයින් වුණත් මට තව උදව් අවශ්‍ය කෙනෙකුට පුංචි දෙයක් හරි කරන්න පුළුවන් නම් ඒකට අවස්ථාවක් කරගන්නවා මම මගේ පොතේ දොරට වැඩුම.
0: තිලින් දැන් ඔබ මතක් කිරීමක් කරනවානේ මේක පිළිකාරෝහලට යම් කිසි විදිහක ආධාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි දැන් පිළිකාරෝහල කියලා එක පාරටම කියපු ගමන් මහරගම තිබෙන අපේක්ෂා පිළිකාරෝහල ගැන තමයි ඔළුවට එන්නේ. මම හිතන්නේ මේක මේ ඔබ උත්සාහ කරන්නේ මහරගමට නොවේ.
1: නැහැ පැතුම් ඔබ හරි. ඇත්තටම මේ අවස්ථාවේදී අපි බැලුවා ඒ කියන්නේ අපේ උදව් ඇත්තටම අත්‍යවශ්‍යම තැන් මහලගම පිළිකාරෝහලට උදව් අවශ්‍යයි. හැබැයි එතනටත් උදව් ලැබෙනවා. ඉතින් ඒ කාරණාවේදී අපිට දැනගන්න ලැබුණා ජෆ්නවල පිළිකාරෝහලට ඒගොල්ලෝ එතන අලුත් වැඩියා කරලා ඒ යුනිට් එක ඉතින් ඒගොල්ලෝ අවශ්‍ය දේවල් මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා බොහෝ දේවල් ඉතින් ඒගොල්ලන්ට අවශ්‍යයි. ඉතින් ඒ පිළිකා මහරගම පිළිකා යුනිට් එකට මේ දේ යොමු කරනවා වෙනුවට ඉතින් අපි හිතුවා ජෆ්නවල තිලප්ලේ රෝහලේ පිළිකා රෝහලේ අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් අපිට ලැබෙන ආධාර ඒ කියන්නේ ලැබෙන විදිහට අපිට පුළුවන් ආකාරයෙන් සහයෝගයක් ලබා දෙන්න.
0: දැන් මේ වගේ වැඩක් කරනකොට සම්බන්ධීකරණය අතිශය වැදගත් වෙනවා. ඊට හේතුව තමයි ඔබ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ. ලංකාවේ පිළිකා රෝහලකට තමයි මේ අවස්ථාව ඔබ මේ යොමු කරන්න උත්සාහ කරන්නේ. සහ අනිත් කාරණාව දැන් කොළඹත් නෙමෙයි යාපනයට යන්න ඕනේ. කොහොමද මේ සම්බන්ධීකරණ කටයුතු සිද්ධ වෙන්නේ?
1: ඇත්තටම මේ සම්බන්ධීකරණ කටයුතු සිද්ධ වෙන්නේ යුද හමුදාවේ මැදිහත් වීම මත. ඉතින් ඒක ඇත්තටම මම බොහොම සන්තෝෂෙන් කියන්න කැමතියි. ඒ කියන්නේ ආධාර කරන ඕනම කෙනෙක් ඒ හැම කෙනෙක්ම ගොඩක් මහන්සියෙන් හම්බ කරන මුදල් තියෙන්නේ. ඉතින් ඒක හරියට හරි තැනකට යන්න තැනට කටයුතු කරන්න අතර මැදියෙක් විදියට අපි මේ අවස්ථාවේදී යුද හමුදාව උදව් ලබා ගන්නවා.
0: මම හිතන්නේ ඒක ඉතාමත් හොඳයි. මොකද යුද හමුදාව කියලා කිව්වහම ඒ බිනිබිද භාවය පිළිබඳව අපිට දෙපාරක් හොත් එහෙම නැත්නම් අබමල් රේණුවකවත් ප්‍රශ්නයක් නැති තියෙන නිසා. පස්වෙනි රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද හමුදා යුදෝපකරණ බලකාය පලාලි අනදෙන නිලධාරීවරයා. මේජර් රංගදිසානායක මහත්මයා තමයි මේකේ සම්බන්ධීකරණ කටයුතු කරන්නේ. අපි යමු යාපනයේට සජීවීව මේ වෙලාවේ. අපිට හැකියාවක් ලැබෙනවා මේජර් රංගදිසානායකව සම්බන්ධ කරගන්න. අයිබන් ඔබතුමාට.
2: අයිබන් අතරම සුබ සන්ධ්‍යාවක් කුඩම්.
0: බොහොම ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක සජීවීව සම්බන්ධ වුණාට. අපි කොහොමද තිරිණිගේ පොත ගැන ඔබතුමා දකින්නේ සහ මේකෙන් තිරිණි ඇතුළු කණ්ඩායම් බලාපොරොත්තු වෙන ඔබතුමාගේ සම්බන්ධීකරණය මත යාපනය පිළිකාරුවලට ආධාර කරන්න කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ?
2: මම මුලින්ම තිරිණි අක්කට සුබපතනවා යාගේ පොත එළිදැක්වීමේ උත්සවයට නුබෝදිනක පැවැත්වෙන. එතකොට මීට මාස දෙකකට තුනකට කලින් අපි පළවෙනි අවස්ථාවේ තරණය පිළිකාරුවලට ඩොනේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කන්ඩක්ට් කරා. එතනදී ඇත්තටම අපිට පුළුවන් වුණා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සහ රෝගීන්ට ඕනේ කරන බඩු පුද්ගලික බඩු අපිට පරිත්‍යාග කරන්න ඕස්ට්‍රේලියාවේ සම්බන්ධතාවයත් ඇතුව. ඒ වෙලාවේ තමයි අපි තීරණය කරේ මේ සත්කාරයේ දිගටම කරගෙන යමු කියලා. ඒකත් එක්ක තිරිණියක්කගේ සම්බන්ධතාවයෙන් අපිට හැකියාව ලැබේවි ඉදිරියේදී හොඳ දෙයක් තරණය පිළිකාරෝහලට අත්‍යවශ්‍ය රෝගීන්ට කරන්න.
0: මේජ රංගදිසානායක මැතිතුමනි මේ වෙලාවේ මොන වගේ දේවල්ද පිළිකාරෝහලට අවශ්‍ය වෙලා තියෙන්නේ?
2: ඇත්තටම අපි පිළිකාරෝහලත් එක්ක බොහොම ළඟින් සම්බන්ධතාවයෙන් වැඩ කරනවා. එයාලගේ සාමාන්‍ය අවශ්‍යතාවෙන් වලට අමතරව අපි ඒ කට්ටියට උදව් කරනවා එයාලගේ සංවර්ධන කටයුතු වලට. එතකොට එතනදී අපිට වෛද්‍ය මණ්ඩලය වගේම එතන කාර්ය මණ්ඩලය අපිත් එක්ක බොහොම හිතවත්ව වැඩ කරනවා. ඒ වගේම රෝගීන්ත් එක්කත් අපි බොහොම ළඟින් වැඩ කරනවා. එතකොට අපි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි ඉල්ලලා හිටියා එයාලගේ අත්‍යවශ්‍යතාවයන් මොනවද කියලා. එතකොට අපිට ඒ කට්ටිය දැනුවත් කරා රෝගීන්ට ඇත්තරම රජයෙන් ලැබෙන අවශ්‍ය උපකරණ වලට අමතරව ඒවා ප්‍රමාණවත් නොවන හින්දා වාට්ටු වලට අවශ්‍ය උපකරණ කිහිපයක් ලැයිස්තුගත කරලා අපිට ලබා දුන්නා.
0: හොඳයි, අපි විශ්වාස කරනවා පුංචි හරි උදව්වක් අපිට කරන්න හැකියාවක් ලැබේවි මේ පොත පිළිගැනීමේ උළෙලේ. එහෙම නැත්නම් පොත එළිදැක්වීමේ උළෙලේ ලැබෙන ආදායමත් එක්ක තිලිනි තිලකරත්න මහත්මිය මේ කරන සත්කාරයත් එක්කම. ඇත්තටම ශ්‍රී ලංකා යුද හමුදාවත් එක්ක අපි නිරන්තරයෙන් වැඩ කටයුතු කරනකොට අපි දන්නවා එහි විනිවිද භාවයේ පිළිබඳව අපිට කිසිම සැකයක් නැති වගේ. ඉතින් මම හිතනවා ඔබතුමා ඇතුළු කණ්ඩායමේ මේ සම්බන්ධීකරණයත් මේ වැඩ කටයුත්ත සාර්ථක කරගන්නට අපිට මහත් රුකුලක් බවට පත් වෙයි කියලා. මේ වෙලාවේ මේ වැඩසටහන අහගෙන ඉන්න අපේ ආදරණීය මෙල්බන් ජනතාව, ඒ විතරක් නොවෙයි අපේ අන්තර්ජාලය හරහා ලෝකෙ පුරාම අපේ ඉන්න හිතවතුන් මේ වැඩසටහන අහන මොහොතක්, ශ්‍රී ලංකා යුද හමුදාවේ පස්වෙනි රෙජිමේන්තුවේ යුදෝපකරණ බලකායේ අනදින නිලධාරිවරයා වශයෙන් මේජර් රංගදිසානායක මැතිතුමනි ඔබතුමාට කොහොමද මේ වැඩසටහන පිළිබඳව අපේ මේ ලෝකෙ පුරාම ඉන්න ආදරණීය ජනතාවට මතක් කරන්න තියෙන්නේ?
2: ඇත්තරම ප්‍රායෝගිකව මම ඒ තැනට ගියාට පස්සේ අපිට හදවතට දැනෙනවා මේ මිනිස්සු අපිත් එක්කම සමාජයේ ජීවත් වෙන මිනිස්සු යම් රෝගී තත්ත්වයක් මත හදිස්සිය අසරණ භාවයට පත් වෙලා තියෙනවා. එතකොට අපිට මනුෂ්‍යත්වයෙන් ඒ කට්ටියට අත දෙන්න පුළුවන් නම්, මොකද මේක අද වෙද්දි ලෝකයේ සිටින පොදු සතුරා තමයි පිළිකා රෝගය කියන්නේ. එතකොට ඒ පොදු සතුරාට අපිට විරුද්ධව අපිට හඬ නගන්න පුළුවන් නම්, අපිට යම් සත්කාරයක් මානුෂිකත්වයේ නාමෙන් දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි කළ යුතුම දේ කියලා. එතකොට අපිත් එක්ක අත්තරල බැඳ ගන්න කියලා මම හැමෝටම යෝජනා කරනවා. අපි ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ විදිහට ලංකාවේ ලෝකේ කොහේ හතර කොනේ හිටියත් අපි ලංකාව වෙනුවෙන් ඔය කට්ටියට කරන්න පුළුවන් දේක් තියෙනවා නම් ඒ දේ උපරිමයෙන්ම කට්ටිය සහයෝගය දෙන්න. ඒක ගොඩාක් වටින උදව්වක් වෙයි ඒ අසරණ රෝගීන් කියලා මම ඔයාලට කියන්න කැමතියි.
0: බොහොම කාර්යබහුල මොහොතක අපි වෙනුවෙන් කාලය මිඩම් කිරීම සම්බන්ධයෙන් මේජර් රංගදිසානායක මැතිතුමාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. යාපනයේ ඉඳලා මේ වෙලාව අපිත් එක්ක සජීවීව සම්බන්ධ වුණේ බොහොම ස්තුතියි. ඉතින් අපි ආයමත් වතාවක් මෙල්බන් නගරයට එනවා. තිලිනි, කොහොමද දැන් දැනෙන හැඟීම? වැඩි සාර්ථකව කරගන්න පුළුවන් වගේ තියෙනවා නේද?
1: ඔව්, අනිවාර්යෙන්ම. ඒකට ලොකුම හේතුව තමයි මේ පොත ගැන පළවෙනියටම කියන්නේ මගේ පවුලේ මගේ හස්බන්ඩ් ගෙන් පස්සේ ඊට පස්සේ මම කියනකොට මෙහෙමයි මම මෙහෙම දෙයක් කරනවා කියලා ඒ දවසේ ඉඳන් මට ලැබුණු ඒ සහයෝගයත් එක්ක අද දවසේ මේ පොත දිහා බලාගෙන ඉන්නකොට ඔයත් එක්ක මෙහෙම මේ දේ ගැන කතා කරනකොට ඊට අමතරව මට ලොකු අවශ්‍යතාවයක් තිබුණා මගේ හීන එක කොටසක් තිබුණා මේකෙන් ලැබෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක පිළිකා රෝහලට දෙන්න ඕනේ කියන එක. ඉතින් ඒකත් මම හිතුවට වැඩිය හොඳින් සිද්ධ වෙනකොට ඇත්තටම මම මට නිහතමානීව ලොකු සතුටක් ආත්ම තෘප්තියක් තියෙනවා.
0: මම එක කිව්වේ පොත් එළිදැක්කීමෙන් උළලවල් බොහෝ තිබෙනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරෙත් අපිට වරින් වර අහන්න ලැබෙනවා. නමුත් ඒ හැම එකකටම වඩා වෙනස් වූ ආරක තමයි ආරකට තමයි ඔබ මේ පොත එළිදැක්කීම උළෙල සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි හොඳම අවස්ථාව මේක අහන් ඉන්න වැඩසටහන අහන් ඉන්න අපේ ආදරණීය අසන්නන්ට ආරාධනා කරන්න.
1: ඔව් ඔයාලා හැමෝටම මම හරි ආදරෙන් ආරාධනා කරනවා මේ මගේ පළවෙනි පොත සත් ඍතු. ඉතින් මේක ඇතුලේ තියෙන අපි හැමෝම ජීවිතයේ ඇතුලේ විඳින විඳවන දේවල් කොටස් තියෙන්නේ. ඉතින් ඒ අතරේ තව එකම කෙනෙකුට එක්කෙනෙකුට හරි පුංචිම හරි උදව්වක් කරන්නත් අවස්ථාවක් මේක ඇතුලේ තියෙනවා මේ කාර්ය ඇතුලේ. ඉතින් ඔයාලා හැමෝටම හරි ආදරෙන් ආරාධනා කරනවා ඔක්තෝබර් 18 වෙනිදා මේ කටයුත්තට මාත් එක්ක මගේ සන්තෝෂය බෙදාගන්න එකතු වෙන්න කියලා.
0: හිතේ පළවෙච්ච හීනයක් මේ සැබෑ වෙන මොහොතක්. මේ වෙලාවේ බොහෝ පිරිසක් ඔබට අත දෙන්නේ නැති මේ සිහිනේ සැබෑ කරගන්න. අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු.
1: අනිවාර්යෙන්ම පැතුම්. ඔයා ඔය කියන ලිස්ට් එකේ මම කලින් කිව්වා වගේ මුලින්ම ඉන්නේ මගේ ආදරණීය ස්වාමි පුරුෂයා ලසිත්. එයාගේ අත්වල නොතිබෙන්න මේ හීනේ හැබෑ වෙන්නේ නැහැ. ඊට පස්සේ මගේ පුතාලා දෙන්න මගේ දෙමාපියෝ ඒ හැමෝම ආදරෙන් මතක් කරනවා. ඊළඟට මට මතක් කරන්න ඕනි මං මේ ගැන ඊළඟට පළවෙනියටම කිව්වේ මගේ අයියා මගේ හර්ෂ අයියාට ඊට පස්සේ අසංග අයියා. ඉතින් මං හරි ආදරෙන් ඒගොල්ලන්ව මතක් කරනවා. ඒගොල්ලෝ තමයි මට හයිය දුන්නේ මේක ඉතුරු කොටස ඉදිරියට ගෙනියන්න. ඊට අමතරව ගත්තහම නිරෝෂක්කා ඉතින් ශානකාක්කා ඉතින් ඒ හැම කෙනෙක්ගේම නම් වශයෙන් කියලා මම මතක් කරනවා. මට අමතක වෙච්ච අයනේ මේ බොහෝ පිරිසක් ඉන්නවා මට උදව් කරපු මම ඒගොල්ලෝ හැමෝම දාන එකතු කරගන්න කැමති මගේ ආදරණීය ලක්මිතරු සංගමේ හැම කෙනෙක්ම ඉතින් මට ආදරෙන් සහයෝගය දුන්නා සහයෝගය දෙමින් පවතිනවා. ඉතින් ඒ හැම කෙනෙක්ම හරි ආදරෙන් මතක් කරනවා මුළු හදවතින්ම ගොඩාක් ස්තුතියි කියලා කියනවා මගේ හීනි හැබෑ කරගන්න මෙච්චර ආදරෙන් මට උදව් කරාට මට හයිය දුන්නට. ඒකට ඔයාත් ඇතුළත්.
0: බොහොම ස්තුතියි. දැන් මේ වගේ වැඩක් කරනකොට අසංකලගෙන් ලැබෙන හයිය ඉතාමත්ම විශිෂ්ටයි. අසංග අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ වැඩි පිටිපස්සේ කොහොමද මේක වෙන්නේ කියලා?
3: ඔව් ඇත්තටම පැතුම් මේ තිල්ලි මුලින්ම ඇවිල්ලා අපිට මේ සම්බන්ධයෙන් කතා කරපු වෙලාවේ ඉතින් අපි කොහොමද ඒ ගැන කොහොමද අපි මේක එලි දක්වන්නේ කියන එක සංවිධානය කටයුතු කරන්න කියන එක තමයි අපිට තිබිච්ච මූලික කාර්යය. මොකද තිල්ලි අමාරු කොටස කරලානේ තිබුණේ. ඉතින් අපිට තිබුණේ කොහොමද මේක කට්ටිය අතරට එලි දක්වන්න ප්ලෑන් කරන එක. ඉතින් ඇත්තටම යතින් බලනකොට අපිට අපේ පවුලක් ඉතින් මොකද ලක්මිතුරු කියලා කියන්නේ අපේ පවුලක්. ඉතින් හැමෝම වගේ අපිට ඔක්කොම ඒ විදිහටම උදව් කරන්න ලෑස්ති වෙලා හිටියා. අදරත් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය එකතු වෙලා ඉතින් අපි මේ විදිහට කරමු කියලා කතා බහ කරගත්තා. ඉතින් ඒකට ඇවිල්ලා තමයි ඒකට මූලිකත්වයෙන් තමයි වවත් සම්බන්ධ කරගත්තේ. ඉතින් ඔයාගේ මාර්ගයෙන් තමයි අපිට ගොඩක් කට්ටිය සම්බන්ධ කරන්න පුළුවන් වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉතින් හොඳ මේ එකක් මේ එදාට එළි දක්වන්න පුළුවන් උත්සවයක් සංවිධානය වෙයි කියලා.
0: සත්තිර්තු ඔක්තෝබර් මාසේ 18 වෙනිදා වොලට් ඩී රොසි බුලවාඩ් වල තිබෙන කිරිප් කමියුනිටි සෙන්ටර් එකේ තමයි පැවැත්වෙන්නේ. හැන්දෑවේ
1: 4
0: ඉඳලා රෑ 7 විතර වෙනකන් තියෙනවා පැය 3ක්. ඉතින් පවුලේ වැඩක් විදිහට එහෙම නැත්නම් මේ යාළුවන්ගේ වැඩක් විදිහට තියෙන අපි හැමෝටම ආරාධනා කරමු එන්න කියලා. තිලිනි බෙහෙම ස්තුති මේ අද වැඩසටහනට ආවට පෞද්ගලිකවම සහ ඔබේ කලා ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා අපි ස්වර්ණ FM වෙනුවෙන් ඔබට සුප්‍රාර්ථනා කරනවා.
1: ගොඩාක් ස්තුතියි කැලුම්. ඇත්තටම මේ මගේ පළවෙනි පොත මම කිව්වා වගේ. ඉතින් හරි ආදරෙන් මට එන්න කියලා මේ අවස්ථාව ලබා දුන්නට ඔයාලට ගොඩාක් ස්තුතියි.
0: හොඳයි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: Thank you.

ගිතත් සමගින් ඔබෙන් සමගිනයන්ටයි සූදානම් වෙන්නේ ලබන සමුදාත් හරියටම රෑටට අපි එනවා ඔබව සොයාගෙන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට ස්වර්ණ FM අරගෙන එතෙක් ඔබට ප්‍රාර්ථනා කරන්නම් ජයග්‍රහීම සතියක් අයිබවන් පාසනාවන්.